0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

සුබම සුබ දැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. මේ ලෝකෙ ලස්සන කරන්නේ චූටි ළමයි. චූටි ළමයි වෙනුවෙන් සුප්‍රීම් රේඩියෝ හඳුන්වලා දීලා තියෙන පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන මේ විදියට පටන් ගන්න තමයි යන්නේ. අදත් ඔයාට ඉගෙන ගන්න, අහන්න ලස්සන දේවල් ගොඩාක් අරගෙන තමයි අවිල්ල තියෙන්නේ. ඔයාට තියෙන්නේ උදේ 7 වෙනකම් මාව අහගෙන ඉන්න. එහෙනම් මේ විදියට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.1 Supreme Radio.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන චූටි පොඩිත්තු හරිම දක්ෂයි. චූටි ළමයි කොහොමත් දක්ෂයි කියල කියනවනේ. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0718 8933 කියන අපේ WhatsApp නම්බරයකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, කතන්දරයක්, කතාවක් අපිට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්. මේ දූ ඉගෙනගන්නේ රාහුල ප්‍රාථමික විද්‍යාලයේ. මෙයාගේ නම තමයි හසරි.
1: අයිබෝවන්, මම හසරි. මං ඉදිරිපත් කරන්නේ කිරල ගැන. එයා බිත්තර දානවා. එයා ඉන්නේ වැව්වලයි පිට්ටනියේ. එයාට අනුතරක් වුණොත් එයා කෑ ගහනවා.
0: හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් මං අර කලින් කියපු නම්බෙකට WhatsApp කරන්න. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තු හරිම දක්ෂයිනේ අලුත් අලුත් නිර්මාණ කරන්න. ලස්සන ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් පොඩ්ඩොත් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩ්ඩන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ චිත්‍රයක්, ලස්සන නිර්මාණයක් අපිට එවන්න. මෙන්න මේ ලිපිණයට. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. මං ආපෝසරයක් මතක් කරනවා. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. අපි ලෑස්ති ඔයාගේ ඒ නිර්මාණය මුළු රටටම එළිදක්වන්න.

0: 89.1 89.3 Supreme Radio
1: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
3: ලංකාවේ අපේ කිරිබත් සහ පොල් රොටි වලට චීනයේදී රිදී පදක්කම කම්බෙලාලු. මේක තරගයක් තමයි තිබිලා තියෙන්නේ. මේ සූප වේදින් සඳහා වූ තරගයක් තමයි තිබිලා තියෙන්නේ චීනයේදී. ජය වේවා නේද?
4: කොහොමද ඉතින් කිරිබත් කියලා කියන්නේ ලංකාවේ අපිට අඳන්නේ වෙච්ච කෑමක් නෙචාන. අපි හරිම ආසාවෙන් ගන්න සතුටෙදිත් කරන දුකෙදිත් කරන දෙයක් තමයි කිරිබත් කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
3: සතුටේදී දුකේදී ඡන්දේදී නේද?
4: ඔක්කොගෙදම ඉන්නේ කිරිබත් ළඟ අපේ.
3: දැන් ඉතින් පොල් රොටි මිල වැඩි කරන්න පාදින් නේද? ජාත්‍යන්තර සම්මාන හම්බුණා කියලා.
4: ඒකනේ.
3: පොල් රොටි හොඳේම.
4: පොල්
3: දාලා. රොටි නෙමෙයි.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
5: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
1: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
6: ඉංගෙන්න සර්.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
9: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
6: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්ත දන්නවා අපි ඕගොල්ලොන්ට ලස්සනම ලස්සන භාෂා දෙකක් හරිම ලස්සනට කියලා දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයාට අපින් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරලව ආස හිතන විදියට ඉගෙන ගන්නත් පුළුවන්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් අපි ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල විශේෂාංගය. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
8: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. ලිපි ගොනු
10: ශිරෝ ඩොකියුමන්ට්.
8: සැලස්ම
10: කික්කකු ප්‍රොජෙක්ට්.
8: අවසන් දිනය
10: ෂිමෙකිරි ලාස්ට් ඩේට්.
8: ව්‍යාපාරික සංචාර
10: සුච්චෝ බිස්නස් ට්‍රිප්.

0: 89.3 Supreme Radio.
1: සුප්‍රීම් රඩියෝ පොඩ්ඩක් උදැස්සන අහන චූටි පොඩිත්තු දන්නවා හැම සිකුරාදම ලස්සනම ලස්සන වැඩක් වෙනවා. එමකක්ද අපි චූටි පොඩිත්තන්ට ලස්සනම ලස්සන කතන්දරය කියල දෙෙන. අදත් අපි චූටි පොඩිත්තන්ට කතන්දරය කරන්න වෙලා තියන්නේ. එනඟ ඉතින් මේ විදියට පටන්ගන්නේ සුප්‍රීම් රඩියෝ කතන්දර සිකුරාද. දැනමුතුකම් ඔවදන් ගුරුහරුකම් එක්ක කතන්දර සිකුරාදා කතන්දර සිකුරාදා.
2: පුංචිදුවේ පුතේ, ඔන්න අදත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මම ඔයාව හම්බ වෙන්න ආවේ. ඔන්න ලස්සනම ලස්සන ලොකු කැලෑවක අහිංසක මුව අම්ම කෙනෙක් හිටියා. ඉතින් මේ මුව අම්මට ලස්සනම ලස්සන පුංචි මුව පැටියෙක් හිටියා. මේ මුව පැටියා අම්මට හරිම ආදරෙයි. ඒ වගේම එසේ මෙසේ දැඟලිල්ලක් නෙවෙයි තිබ්බේ, හරියට මේ අහගෙන ඉන්න පුංචි ඔයා වගේමයි. ඉතින් මේ කැලෑවේ අහිංසක සත්තු වගේම නපුරු සත්තු ගොඩාක් ජීවත් වුණා. මේ මුව අම්මයි චූටිම චූටි මේ දඟකාර මුව පැටියයි හරිම ආදරෙන් හරිම සතුටින් ඔන්න මේ කැලෑවේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඔන්න ඉතින් එක දවසක් මේ මුව අම්මා වෙනදා වගේම චූටි පැටියට කෑම හොයන්න තනියම කැලේට ගියා. ඔන්න ඔහොම යන අතරේ හිතපු නැති දෙයක් සිද්ධ වුණා. මේ කැලෑව රජ කරගෙන ලොකුම ලොකු සිංහයෙක් ජීවත් වුණා. කැලේ හිටිය සත්තු හැමෝම මේ සිංහයාට හරිම බයයි. ඉතින් මේ අහිංසක මුව අම්මත් මේ සිංහයාට අහු වුණා. දැන් සිංහයා මුව අම්මව මරන්න තමයි ලෑස්ති වෙන්නේ. එක පාරටම මේ මුව අම්මා හයියෙන් අඩන්න පටන් ගත්තා.
3: මොකද මොකද අඩන්නේ?
2: සිංහයා කේන්තියෙන් ගොරවන්න පටන් ගත්තා. අනේ සිංහ රජතුමනි, මට පුංචිම පුංචි කිරි බොන මුව පැටියෙක් ඉන්නවා. පැටියට කිරි පොවලා මම හෙට උදේම ඔබතුමාව මුණගැහෙන්න. එතකොට ඔබතුමා මාව මරාගෙන කන්න. මේ සිංහයට මේ මුව අම්මා අඬ අඬ මේ විදිහට කිව්වා. ඔන්න ඉතින් මුව අම්මා සිංහයාගෙන් බේරිලා ගෙදර ගියා. හැබැයි ඉතින් මුව අම්මගේ හිතේ තියෙනවා හෙට උදේම සිංහයා හම්බ වෙන්න යන්න ඕනේ නේද කියලා. ඒ දේත් කල්පනා කර කර මුව අම්මා පැටියත් එක්ක එදා රෑ ගත කළා. ඔන්න ඉතින් පහුවදා උදෙන්ම මුව අම්මා කියපු විදිහට චූටි මුව පැටියට කිරි පොවලා සිංහයා හම්බ වෙන්න ආවා. හැබැයි ඉතින් තව දෙයක් මෙතන සිද්ධ වුණා. මොකද්ද දන්නවද? මේ මුව අම්මගේ පිටිපස්සෙන් චූටි මුව පැටියත් හොරෙන්ම ඇවිල්ලා තියෙනවා. මේක සිංහයා දකිනවා. ඔන්න ඉතින් මේ මුව අම්මා ගිහිල්ලා කියනවා, දැන් ඔබතුමාට මාව මරාගෙන කන්න පුළුවන්, මම මගේ පැටියට කිරි පොවල තමයි ආවේ කියලා. ඉතින් මේ කැහුණු චූටි මුව පැටියා අඬාගෙන අම්මා ගාවට දුවගෙන යනවා. එහෙම ගිහිල්ලා මේ සිංහයාට මේ චූටි මුව පැටියා කියනවා, අනේ සිංහ රජතුමනි, ඔබතුමා මගේ අම්මා වෙනුවට මාව ආහාරයට ගන්න කියලා. එතකොට මුව අම්මා කෑ ගහලා අඬලා කියනවා, අනේ නෑ නෑ සිංහ රජතුමනි, මගේ පුංචි මේ පැටියා වෙනුවට මාව ආහාරයට ගන්න කියලා. ඉතින් මේ දෙන්නගෙම කතාව අහගෙන හිටපු සිංහයා මෙන්න මේ විදිහට කිව්වා.
3: හරි හරි, දෙන්නම දැන් අඬන්නතු ඉන්න. මට ওই දෙන්නගේ ආදරේ දැක්කාම කිසිම කරදරයක් කරන්න හිතෙන්නේ නැහැ. මං ඔය දෙන්නටම යන්න ඉඩ දෙනවා.
2: ඉතින් ඔන්න මුව පැටියයි මුව අම්මයි සිංහට ස්තුති කරා.

0: 89.1 Supreme Radio.
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: අයිබෝන් සුබදාසනක බලා උදෑසන හතයි.
2: Supreme Radio the welcome show.
1: සතියේ දවස් පහේම උදේ හතට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩි තහනේ නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: අදත් අපි වෙනද වගේම ලස්සන දේවල් ගොඩාක් බැලුවා. චූටි පොඩිත්තන්ගේ දක්ෂතාත් බැලුවා. මං අර කිව්වා වගේ චූටි පොඩිත්තෝ මතක ඇතුව ඔයාගේ නැටුමක්, ඔයාගේ සින්දුවක්, එහෙම නැත්නම් කතන්දරයක්, එහෙමත් නැත්නම් චිත්‍රයක් උනත් අපිට එවන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. අදට ගියාට මම හරියටම හෙට උදේ 6 වෙද්දී එනවා මගේ චූටි පොඩිත්තංග බලන්න. එතකන් මගේ චූටි පොඩිත්තෝ හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදහතයි විනාඩේ 11යි දැන් බලාව සුබදසනක් හැමෝටම සුබදසනක් ජාමරයි බොන්
1: අයිබොන් ඉපෝ අයිබෝවන් සුබදසනක් සුබ දවසක්
0: අද ජූලි මාසයේ 3 වෙනිදා ඊටත් වඩා ලස්සනම කාරණේ අද සිකුරාදා
1: ඉතින් අද දවසත් වෙනදා වගේම නේද වෙරවීරයන් ජීවිතේ දිනන්නාට පුළුවන් වෙන සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා.
0: ඔව්. අද නිදහසේ ඉන්න ගමන් ඉතින් වැඩ ටිකත් හරියට කරන්න පිළිවෙලට කරන්න. එතකොට ඉතින් බැනුම් ආන්න වෙන්නේ නැහැ නේද ශාවල්?
1: අනිවාර්යෙන්.
0: පිළිවෙලට වැටි කරගෙන ලස්සනට වැටි කරගෙන ඔයාව යන ගමනේ දුවට උදව් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයත් ඉන්නවා කියලා අමතක කරන්න එපා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය තමයි ඔයාගේ සිහින හැබෑ කරන්න ඔයාගේ ජීවිතයට ආශිර්වාදයක් අරන් එන කෝටිපතිය වෙන්නේ.
1: අදත් ඉතින් මේ මතක් කරන්න ඕනේ මෙල්ඩෝල් ගැන. මොකද මෙල්ඩෝල් ඉන්නවා වේදනාවන් කැක්කුම් වලට ඉක්මනින්ම සහනය සලසනවා මෙල්ඩෝල්. මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන ඉන්න ඔයා මේ වෙලාවේ අපි වහගෙන නැත්තේ නේද? ඒ වගේම තමයි ඉතින් අද කාලගුණයකට ලොකු විස්තරයක් කියලා නම් නැහැ. වැසි ස්වල්පයක් ඇති වෙනවා කියලා තියෙනවා.
0: අනුරාධපුරයට නම් වහිනවා සාමර. අනුරාධපුරේ නවනගර පැත්තට වහිනවා කියලා මම දන්නවා. ඒ පැත්තට වහිනවා අනිත් පැතිවලු කොහොමද දන්නේ?
1: කාලගුණ අනාවේ කියනන් තියෙනවා බස්නාහිර සබරගමු වගේම වයඹ පළාත් වල ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක වල වැසි වර්ගයේ පැක් ඇති වෙන පුළුවන් කියලා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වෙනවා කියලාත් කියලා තියෙනවා.
0: දැක්කනේ මං කියුවේ නවනගරේට වහිනවා කියලා.
1: නවනගරේ බලන්න වහින්නේ නැතුව ඇති අනුරාධපුරේ වහිනවා කියලා තමයි කියලා
0: තියෙන්නේ. මම අර මේකයි දන්නේ නැහැනේ අර මේ කටි කරලා වහිනවාද කියලා. ඒ නිසා මං කියන්නේ නවනගරේට වහිනවා. අනිත් ඒවානේ හරි වහින්න නැත්නම් ඊට පස්සේ අනුරාධපුරේ ඉන්න කට්ටිය කියයි මේ අපිට නම් වහින්නේ නැහැ ඔයා කිව්වට කියලා. ඒක මම කියන්නේ නවනගරේට වහිනවා.
1: කොහොම හරි කමක් නැහැ. ඉතින් මේ ටිකක් හරි වැහි පොඩක් යන එක හොඳයි තින්නේ දේ පැතිවලට.
0: ඒක නම් ඇත්ත.
1: මොකද වැස්ස අඩුයිනේ මේ කාලේට මේ පැතිවලට නේ. වැඩ ටික පරිස්සමෙන් කරගන්න එහෙනම් වෙනදා වගේම අපි උදේ 10 වෙනකන් ඔයත් එක්ක ඉන්නවා කතා කරන්න දේවල් තියෙනවා. කතා නොකරන්න ඕනි දේවලුත් තියෙනවා. සමහරවිට ඒවත් කියන්න පුළුවන් අපි. නේද? කියවෙන්න පුළුවන් නේ මොනවා කරන්නද? රට වට කර වැට බැන්දොත් කට වට කර බඳින්න බෑ කියන
0: වැට නේද? වැට බඳින්න බෑ කවදාවත් බෑ. ඒක නම් කරන්නේ කියුණාට පස්සේ තමයි කිව්ව නේද කියලා මතක් කෙනේ අපිටත් ඒක වෙන්න පුළුවන් ඉතින්.
1: අනිවාර්යයි අනිවාර්යයි.
0: එහෙනම් අපි පටන් ගන්නෙ සිකුරාදා දවසේ අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් රික්වෙස්ට් ෆ්‍රයිඩේට අමතරව අපි වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එක තාරගෙන එනවා ඔයාලට.
1: දැන් කතාවක් තියෙනවනේ හොඳට නරකට දෙකට කටමයි කියලා නේද? එන කට පරිසම් කරගන්නත් අපිට ඕනි වෙනවද ඉන්නේ? සමහර ලවට ගොඩක් ප්‍රශ්න තියෙන කට හින්දාම තමයි. ඕනට ඕන නැති විහිළු කරන්න යන්න එපා යාළුවනේ. මොන ප්‍රශ්න වලින් ඉන්නවද දන්නේ නැහැ. නෑ මම කියන්නේ සාමාන්‍ය අපි දිනදා ජීවිතයේ දිනේ.
0: ඒක නම් අපි ඔෆිස් එකේ කට්ටියට චාමර මෙසින් ගහන්න ලැබුව හයේ ප්‍රහාරයක් කියලා මම අර
1: නෑ නෑ ඇත්තට මගේ පෞද්ගලික දන්නේ මම 100%ක්ම අවංකවම කියන්නේ මේ.
0: එහෙමද?
1: ඔව් දැන් සමහර වෙලාවට තියෙනවනේ අපි සමහර යාළුවෝ එහෙම ඉන්නවා ගොඩක් වේදනාව වලින් ඉන්න අය ඉන්න පුළුවන් නේ. සමහර සීමාවන් ඉක්මවලා යනවා යාළුකම් විහිළු කරන්න ගියාම නේද? එහෙම නැතුව මේ හොඳ යාළුව කියලා කියන්නේ අනිවාර්යෙන් ඒක නව තේරුම් ගන්න කෙනාට නේද? එහෙම තේරුම් ගන්න ඉතින් අද දවස් අපි ගත කරමු නිමාඩු පාඩු වෙති.
0: අද මම විහිළු කරන්නේ මම වෙලාසෙනින් ගෙදර යනවා.
1: හරි හරි එහෙනම් ජය වේවා සුබ දවසක් හැමෝටම මං ශාමර
0: මම නිපුනිකා.

0: Sunnhavia i Eke og Sunnhavia i Dunne. Supreme Radio.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
5: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
6: මල්ලි, කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
7: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
8: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
7: අයියෝ මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
5: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,368,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
9: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම ස්තුතිවන්තයි මේ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15 ගන්නවා. ඉතින් මට කවදාද ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් නෑ. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දා නිඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිවන්. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ ජීවන යොදා ගන්න පුළුවන්. ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තටම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇත්තටම ලොතරැයි මණ්ඩලයට බේරෙන්නත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
10: Supreme Radio.

0: උදහතයි විදාටයේ වෙසේ හයයි දැන් බලාව එක දිගටම සිින්දු හන් ඉන්න අතරවාට මතා කරන්න දෙවල්ටයෙකු තියෙනවා නිති අන්නේ දෙවල්ගත මතා කරන්න ලැස්ති වෙන්නේ. අපේඉතින් හැමූම කැමතියෙන චාමර සාමානෙන් මොනාහරි දේකට අත්ත දිගෑරලා වියදන් කරන්න කවරුහරි වියතන් කරන්න කලින් අපි කැමති හරි කමක්න නැවයයි පමං එක් කරන්න කියලා කියන්න. අපි හැමෝම කැමතින්නේ අරනිකන් අපි කැමති නෑ නිතර නිකන් අපිට නෑ කියන එක පෙන්න්න. ඉතින් එහෙම තියෙන්න්න නං අනිවාරෙන්ම ඔය මහන්සලා වැඩ කරන්න ඕනේ. එහෙම මහන්සලා මහන්සලා වැඩ කරන ඔයාට අනිවාරෙන්ම අද සම්පතක් ඇදෙන්න ඕනේ. මොකද දා දවස වියදම ඔයාට හරි සැහැල්ලුවෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අද සම්පත ඇදෙන්න නම් ඔය මහජන සම්පත ගන්න වෙනවා. මොකද මහජන සම්පත දෙනු වාරෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් එහෙම අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නවා. යනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් 250,000ක මුදල් තෑගි වගේම අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාට ලබා ගන්න දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: හොඳින් මතක තියාගන්න. ඉතින් අද වියදමට අද සම්පත ලොතරැයි ඔයාට ළඟම ඉන්නවා. ඒක නිසා මේ අද වියදම හොයාගන්න ඔය අනිවාර්යෙන්ම අද සම්පත ලොතරැයියත් එක්ක ඔයාගේ ජීවිතේ වෙනස අත්දකින්න ඕන. වැඩි වැඩියෙන් ගන්න ජාතික ලොතරැයි මණ්ඩල හැමදාම ඉතින් අපේ ජීවිතවල සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එනවා.
0: දැන් වැස්ස එහෙම ඉතින් අඩු වෙනවා කියලා කිව්වට සමහර පැතිවලට තාම අඩු වෙලා නැහැ නේ චාමර. සරින් සරේ තියෙනවනේ වැස්ස. එක දිගටම නැති වුණත් සරින් සරේ තියෙනවා සමහර පැතිවලට. ඔය සරින් සරේ වහින වැස්සට අහු වෙන්නත් හොඳ නැහැ කියලා අපි අම්මල තාත්තලා කියනවානේ. අම්මල තාත්තලා කියනවා ටික එක දිගට පායලා තිබිලා පළුණියට වහින වැස්සට අහු වෙන්න එපා කියලා. නිකන් ඔයාට එක එක ප්‍රශ්න වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ අසනීප වෙන්න පුළුවන් කියලා කියනවා. අන්න එහෙම වැස්සකට එහෙම අහු වෙලා ඔයාට කැස්ස හෙම්බිරිසාව උන්න එහෙම හැදලා ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන් මෙල්ඩෝල් ගන්න. මෙල්ඩෝල් ගත්තාම පස්සේ ඉක්මන් සහනයක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: සාමාන්‍ය දැන් ඔය නුවර කලාවේ එහෙමනම් මේ වැස්සට කියන්නේ යල් වැහි කියලා. හරි, යල් වැස්ස කියලා තමයි කියන්නේ. යල කන්නේ කිට්ටුව එන වැස්ස තමයි යල් වැස්ස කියලා කියන්නේ. මොකද ඔය අපි අතරමැදි කන්න දෙකක් මේ අතරමැදි කන්නකුත් අපිට තියෙනවා. ඔය කාලේ එන වැස්සට යල් වැස්ස කියලා තමයි
0: කියන්නේ.
1: දැන් අර යල් වාහියපු කාරණාව නේද? වැස්ස අහුවෙලා හරි පීනසේ හරි නෝක් හරි තිබිලා ඉතින් නේද අපහසුතාවන් අපිට දැනෙනව නම් ඉතින් අනිවාර්යෙන් මෙල්ඩෝල් එකක් තමයි අපි ගන්න
0: ඕනේ. මොකද මෙල්ඩෝල් කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඉතින් ඒ නිසා වට ඉක්මන් සහනය ලබා දෙනවා. ඔයාගේ පර්ස් එකේ, පොකට් එකේ, ඔයාගේ බෑග් එකේ විතරක් නෙමෙයි, ඔයාගේ ඔෆිස් එකේ, ගෙදර පවා හැම තැනකම ඔයා ගාවින්න යාළුවෙක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ. ඒ වගේම තමයි දැන් ඔය එක එක දේවල් ගන්න තැන් දැන් වල රස්සය අඩු වෙන්නේ නැතුව ආයන කසාගල ග්‍රීන් සුප් එකකට. කසාගල ග්‍රීන් සුප් එකට ගියොත් එහෙම ඔයාට අර බඩු වෙනදාට බඩු මල්ලක් නම් අරන් එන්නේ දැන් බඩු මල්ලු දෙක තුනක් විතර අරන් එන්න පුළුවන්කම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට හාල්, එතකොට සීනි, පිටි, පරිප්පු, අලලුණු මෙන්න මේ වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ඉතාමත් අඩු මුදලකට කසාගල ග්‍රීන් සුප් වෙතින් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ශාඛාවන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ලේ වගේම නාරම්මල, ගම්පොල කියන තැන්වල ශාඛාවන් තියෙනවා. ළඟම ශාඛාවට යන්න. ඉතින් ඔයාගේ නගරෙත් ඉක්මනින්ම ශාඛාවක් ආරම්භ කරන්න තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ දැන් වැඩි පටන්ගෙන
0: තියෙන්නේ.
1: හරි, ගුණාත්මක ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම එකම තැනකින් අඩුම මිලට විශ්වාසදායක විදිහට ප්‍රමිතිගත භාණ්ඩවට ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ වෙනස අත්දකින්න ඉතින් ඔයා අනිවාර්යෙන් පවුල ඈත් එක්ක යන්න. සුපිරි වෙළඳසල් ජාලයක නවතම අත්දැකීම තමයි ඔයට ළඟා කරන්නේ කසාගල ග්‍රීන් සුප්. අලුත් තැනක්, අඩුම විලක් කියන්නේ අපි ඒ නිසා තමයි.
0: එහෙනම් ඉතින් කසාගලකට යන්න කියලා වාර මතක් කරන්න ගමන් අපි යන්න ලැස්ස වෙන කෙටි විරාමයකට. බලමු මතක් කරන්න උදේ 7:30යි.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියව කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන්න නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා බෙති දන්න කියන GI box bar. සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822.
5: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
6: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: 89.1 89.3
4: Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදේ 7යි විනාඩි 38යි දැන් වෙලාව. අපි අනලෑස්ත වෙන අද පුවත්පත් සිරස්තල මොනවද කියලා බලන්න. ඉතින් මුලින්ම අවධානය යොමු කරන්න අපි අද දවසේදී ලංකාදීප පුවත්පතට.
2: ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා කෙහෙල් බද්දර පද්මෙලා එක්ක හවුල් යයි චෝදනා. SDIG වරුණකින් CID පැය 4ක් ප්‍රශ්න කරයි කියලා වාර්තා කරනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරී සහ නැගෙනහිර පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව තමයි කියන්නේ. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින මද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා සමග සම්බන්ධතාව පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමයි ඕගෙන් මේ විදිහට ප්‍රශ්න කරලා තියෙන බව, ප්‍රකාශ සටහන් කරගත් බව උසස් නිලධාරියෙකු සඳහන් කරලා තියෙන්නේ කියලා තමයි ලංකාදීපයේ කියන්නේ. තාම ඉවර නෑ නේද? කොච්චරනම් කී දෙනෙක් දැන් සැකපිට කියලා ප්‍රශ්න කරන්න අරන් ගියාදනේ. තහනම් පිරමීඩ කොම්පැනි 25ක් මහා බැංකුව ප්‍රසිද්ධ කරයි. තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 25ක් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි වාර්තා කරලා තියෙන්නේ. මහා බැංකුව කළ විමර්ශනයකින් අනතුරුව එම ආයතන මෙසේ ප්‍රකාශයට පත් කළ බව තමයි මහා බැංකුව කියලා තියෙන්නේ. ඉතින් ඔන්න මහා බැංකුව සයිට් එකට ගිහිල්ලා බලන්න නේද? වා, මුදල් තැන්පත් කරපුවා එතනත් එතන තියෙනවාද කියලා. එන මාස 6 ජල ගාස්තු වැඩිවීමක් නැහැ. ඇමති කියයි කියලා තමයි වාර්තා කරන්නේ.
1: ස්තුති.
2: ස්තුති. අස්වැසුම අද බැංකු ගිණුම් වලට ලබා දෙනවලු. වැරදි කට්ටියට යයිද දන්නේ නැහැ. සමහර අය අපි දැක්කගෙන දෙපාරක් තුන් පාරක් ගිහලා තිබ්බ එකම කෙනාට.
1: නැ මේ පාර නැහැලුනේ.
2: මේ පාර කාටවත් යන්න තියෙද දන්නේ නැහැ නේද?
1: මේ පාර කියලා තියෙනවා ගොඩක් අයට අසසුම නැහැ කියලා.
2: මේ පාර?
1: මේ පාර නේද? අයි කලින් කියලා තිබ්බේ මේ ගොඩක් අයගේ සමහර ඒවා තහනම් කළා කියලා වැරදි විදියට හම්බෙන්නේ ඒවට.
2: ඔව් ඔව්.
1: නාරම්පණාවේ
2: අනුනාහිමි කැලණිය සරසවි නව කුලපති ලෙස පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධිනුත් වාර්තා කරනේ. වගේම ගෝලීය සංදිස්ථානයක් පසු කිරීමක් සම්බන්ධයෙන් වාර්තා කරනවා. ශ්‍රී ලංකාව ආර්ථිකයෙන් අඩියක් උඩට ඇවිත් ලෝක බැංකුව කියයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඊයේ දවසේදී අපි මේ සම්බන්ධයෙන් කිව්වා. ඩෙන්ගු 56-18 නැගි මරණ 35 පණී කියලාත් වාර්තා වෙනවා. අපි දැක්කා සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් සති දෙකක කාලයකට වසා දමන්න තීරණය කරලා තියෙනවා ඩෙන්ගු වදුරු නිසා. ඉතින් තත්ත්වය ඉතාම දරුණුයි තාමත් ඉතින් නේද? අර්චුණාගේ මන්ත්‍රී ධූරයට එරෙහි පෙට්සම් විභාගයේ ලබන මාස 31 වනදා සිට 31 වනදා දින දෙයි කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම ගොවීන්ට ගෙනා බඩ ඉරිඟු බීජ දේශපාලන හිතවතුන්ට බෙදා දීලා කවුද මෙහෙම කරලා තියෙන්නේ? හිටපු නියෝජ්‍ය අමති SM ට අධිචෝදනා. දැන් රසකට අද සැඩ සුලං අදිනවා කියලාත් වාර්තා කරලා තියෙනවා.
1: ඒ කියන්නේ ටක්කරම කියන්න පුළුවන් චාමර බම්බලපිටිය අපේ ඔෆිස් එක පල්ලෙහා යන්න අමාරු වෙනවා කියන්නේ.
2: ගහගෙන තමයි යන්න වෙන්නේ නේද? ලනුවකින් තමයි බහින්න කඹයක් දාගෙන.
1: කඹයකින් බහින්නත් බෑ. කඹේ ගියත් කඹෙත් යනවා හුලඟට. කඹෙත් එක්කම අපිත් යනවා. ඒ තරමටම හුලඟ.
2: ඇමරිකා ඉරාන කටාර් සාකච්ඡා හොඳ අතට ට්‍රම්ප් ගෙන් ඉංගියක්.
1: ආහහ.
2: අද හවස වෙන කලින් කියනවා පරිස්සම් වෙන්න කියලා.
1: බලන්න ඉතින් නේද, එක වචන තියාගන්න බැරි මිනිස්සුනේ.
2: ඊට පස්සේ කියනවා ඉරානයේ මහපොළොටම අතු ගාලා දානවා කියලා කියනවා, සමතලා කරනවා කියලා කියනවා නේද? ඔය විතර තමයි කියලා තියෙන්නේ අද ලංකාදීප පුවත්පතත් පේතනින් එහාට යන් දිනමින පුවත්පතේ. අද ජාතික පුවත්පත් ප්‍රධාන පුවත් සිරස්තල කොයි විදිහටද වාර්තා කරලා තියෙන්නේ කියලා බලන්න.
1: දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෝක බැංකුව කියයි 2022 ආර්ථික අර්බුදයෙන් පසු ධනාත්මක වර්ධනයක් කියලා සඳහන් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සෙට මෙන්න මෙහෙම ගියොත් නම් අනිවාර්යෙන්ම වාට නඩු කියලා තමයි තියෙන්නේ. ඉයර්ෆෝන් ගසාගෙන පාර ගියොත් නඩු. අනතුරු වළක්වන පියවරක්. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහත්මයා තමයි ඔන්න මේ විදියට සඳහන් කරලා තියෙන්නේ. දැන් ඉතින් ගහගෙන යන්නකො ඉයර්ෆෝන්. සමහර අයට ඇත්තටම චාමර ඇහෙන්නවත් නැහැ නේ ඉතින්. ඉයර්ෆෝන් දි කනේ ගහගෙන යනවා. එතනින් එහාට අඩුම තරමේ වාහනයක හෝන් එකක්වත් නැහැ. සමහර ගොඩාක් අනතුරු සිද්ධ වෙන්නේ ඒකත් පළවෙනි හේතුවක් වෙලා තියෙනවා.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
1: ඒ වගේම තමයි ඉදිරි මාස 6 ජල ගාස්තු සංශෝධනයක් නැහැ කියලත් සඳහන් වෙන අතරේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා පළාත් සභා තිබුණා නම් සාර්ථකව ඩෙංගු මරින්න තිබුණා කියලා.
2: තිබුණු කාලෙදී ඩෙංගු හැදුන්නේ නැහනේ නේද? අනේ අනේ මේ ඕ අයිතින් මේ තියන ටිකින් කරගන්න නරක නැත්ත මේක නැති කියලා නෑති මොද පලා සභා තියන කාලේ මේරට රිංගු හැදු නැද්ද අස්සසුම වැඩිහිට දේමනාව අද බැංකු ගිනුම්ට කියලත් වාර්තා කරනවා දින මේ කියන්නේ අනිවාර්ය ලැබෙයි නිපු මෙච්චර කියනවා කියන්නේ නේද
1: ඔව් හම්බේ හම්බේ
2: හම්බේ යලකන්නේ වීමිල ගැනත් කියලා
1: තියෙනවා යලකන්නේ යලකන්නේ වීමල දී ගන්න මෝල් හිමියන්ට සමූපකාරවලට සේට අටක සහන ණය කියලා තමයි සඳහන් වෙන්නේ.
2: 2026 යලකන්නේදී වීඅස්වන මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලි අනුපාතයක් යටතේ ණය ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කළා
1: තියෙනවා.
2: තම හොඳයි ඉතින් කොහොම හරි ගෝවියන්ගේ වීටික ගන්න ඕනේ ඉතින් මහකන්නේ වීටික තාමත් ගොවියන් ළඟ තියෙනවා. විකුණ ගන්න විදිහක් නැතුව ඉතින් ඒ දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ.
1: හිටපු ඇමති SM ට අධිශෝධනා බාර දෙයි කියලා තොන්න අද දවසේදී දින මෙන්න පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම තමයි රාජගිරිය රියනතුරෙන් පසු පාටලි වෙනුවට වෙනත් රියදුරෙක් පොලිසිය ඉදිරිපත් කළා. එහෙම කියලා සඳහන් වෙනවා යට ටික මට පොඩ්ඩක්
2: බලන්න. හිටපු ඇමති පාටලි චම්පිකගේ පෞද්ගලික සහකාර සාක්ෂි දෙයි කියලා තමයි කියලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඕක දැන් සෑහෙන කාලයක් අපි එකත් කතා කරනවා නේද
1: ලොකු කාලයක් නේද
2: ඔව් මේ සියවසක ලොග් පොතට අවධානය කියලා අද දිනබින පුවත්පත වාර්තා කළ ඡායාරූපයක් සහිතව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය වගේම සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඡායාරූපයක තුපට දක්වලා
1: තියෙනවා
2: එතන සම්බන්ධයෙන් තියෙන තොරතුරු අපි ඉස්සරහට ගිහින් ලොකු විස්තරයක්
1: තියෙනවා
2: ඒක සම්බන්ධයෙන් අපි ඉස්සරහට ගිහින් ප්‍රධාන පුවත් සිරස්තල ඔය විදිහට තමයි තියෙන්නේ ඒ වගේම ලොව හොඳම දූපතක් දූපත් ගමනාන්තයේ ලෙස ශ්‍රී ලංකාව නම් කරයි කියලා වාර්තා කරලා තියෙනවා දිනමින මේ සම්බන්ධයෙන් අපි ඉස්සරහට කතා කරමු ඇතරම සතුරු ඉදින් නේද මෙහෙම තොරතුරු අහන්න ලැබෙන එක සම්බන්ධයෙන් ලංකාව සම්බන්ධයෙන්
1: ටිකක් හොඳ හොඳ ටිකක් එනවා මේ දවස් ටිකේම නේද අපි ඉහළ මැදි ආදායම් ලබන රටක් විදියට පත්වලා තියෙනවලු ඊට පස්සේ ආපහු අපි හොඳම ගම ඒක නම් ඉතින් කොහොමද තියෙනනේ චාමර හැම මේ තැනකීම වාර්තා කරන්නේ අපි හොඳ ගමනාන්තයක් තියෙන හොඳ මුහුදු වැරලක් තියෙන එතකොට ලස්සන දූපතක් කියලා ඉතින් හැමෝම කියන්නේ හැබැයි ඉතින් ඔය පරිසම් කරන්න ගියාම තමයි සමහරකට අමතක වෙන්නේ මේක හොඳ දූපතක් කියලා
2: භූගෝලීය වශයෙන් ඉතින් මේට සම කරන්න පුළුවන් දූපතක් නැති තරම් ඉතින් නේද ප්‍රශ්නේ තියෙන ඉතින් අනිප්පතිටිකෙන් තමයි හරි එහෙනම් ඉතින් ওই විදිහට තමයි ප්‍රධාන පුවත්පත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ රටේ වැදගත් වෙන දේවල් ගණනාවක් තියෙන අද තිබුණා අස්වැසුම ලැබෙන ඇයට හොඳයි තින්නේ ඩෙංගු ප්‍රශ්නේ ඉතින් පුළුවන් තරම් අඩු කරගන්න අපි උත්සාහ කරන්න
1: ඕනේ එහෙනම් ඉතින් ඊගෙන මතක් කරන ගමන් අපි යමු කෙටි විරාමයකට වෙලා මතක් කරන්න උදේ 7:45

0: රසකුණ පිරිකෑම.
1: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
2: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ 10ට.
3: Sri Lanka's number 1 chart show.
4: Number 20.
3: Number 10.
4: Number 5.
3: Number 1.
2: Saturday weekend ek happening karaganna.
0: Eta vela thore janapriya sindu ekka dikata ekka palata. Sinasurada udaye 10 indan dawal 12 wenakal.
2: Supreme Radio. Super Hits 20 with Hasita.
5: Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක. The Welcome Show.
1: උදේ 7:54 දැන් වෙලාව. මොනවද මන් තරහයි ජාමරා ඇත් එක්ක. ඔයා එහෙම මේ මම නිකන් නංගි වගේ කියලා කොහොම බස් අර ඈ කියලා මට මේ සමාජ ඉස්සරහ ඔයා නිකන් මාව විහිළුවට ලක් කරන්න කමන්නේ නැහැ ඉතින්.
2: හා හරි හරි මේ දැන් අපි කිව්වා මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ජූලි මාසේ 13 වෙනිදා දක්වා තමයි මේ වසා දැමීමට කටයුතු කරලා තියෙන්නේ. ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් ඩෙංගු හා වෛරසුන සම්බන්ධයෙන් කතා කරද්දී දැන් රුහුණ විශ්වවිද්‍යාලයත් අපි දැක්ක සතියකට වගේ වසා තබන්න සමහර පීඩවල කටයුතු කරලා තිබුණා. කොමාරි විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු විභාග සහ නේවාසිකාගාර වහාම ක්‍රියාත්මක වන පරිදි తాවකාලික වසා දමා ඇති බව තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියලා තියෙන්නේ. ජූලි 13 වෙනිදා දක්වා මේක සමහරට වැඩි වෙන්නත් පුළුවන් ඉතින් නේද? මොකද ආරක්ෂා කරගන්න එපා ඉන්න විද්‍යාර්ථියෝ ටිකව නේද? වැඩ කරන මහාචාර්යවරු ආචාර්යවරු ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩලය අනධ්‍යන කාර්ය මණ්ඩලය හැමෝම ආරක්ෂා කරගන්න ඕන නිසා ඉතින් අවට පරිශ්‍රය පිරිසුදු කිරීමේ වැඩ කටයුතු කරගෙන යයි. මෙහෙම ඉතින් අපිට දරුවෝ ආරක්ෂා කරගන්න පාසල් මට්ටමේ ඉතින් එතනින් එහා උසස් අධ්‍යාපනයේ මේ සැලකීම සිද්ධ වෙනවා. මොකද එහෙම නැතුව මේවා කරන්න පුළුවන් දේවල් නෙමෙයි, සෙල්ලමකට ගන්න බෑ මේ දේවල් නේද? ඔව්.
1: මොකද ඩෙංගු කියලා කියන්නේ මාරාන්තික රෝගයක්. ඉතින් ඩෙංගු මාරාන්තික වෙලා චාමර අපිට මේ දවස් දෙකේම Facebook එකේ ගියත් එහෙම නැත්නම් අපි මොකක් හරි දෙයක් බැලුවත් ඒ ඔක්කොගේ මාරාංශ වෙන්නේ කොහේ හරි කොතන හරි ඩෙංගු නිසා සිද්ධ වෙච්ච මරණය ගැන. මොකද මං හිතන්නේ 30ක් දක්වා දැන් ඩෙංගු මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙද්දි 56,000ක ඩෙංගු රෝගින හොයාගෙන තියෙද්දි මීට වඩා අපි වැඩි වැඩියෙන් අවධානය යොමු කරන්න වෙනවා. ඇත්තටම මේක දැන් කරන්න තිබ්බ එකක් නෙමෙයි, මීට කලින් කරන්න තිබ්බ එකක්. සාමාන්‍යයෙන් ඉස්සර ඉඳන්ම චාමර කිව්වා මේ ඩෙංගු රෝගේ ටිකක් වැඩි වෙනවා කියලා තේරෙන තැන ඉඳන්ම කිව්වා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ පැති ටික පරිස්සම් කරගන්න, ඒවා හරියට පිරිසුදු කරගන්න. එතකොට ඒ තැන් වලින් මදුරෝ බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩි නම් ඒවා විනාශ කළා දාන්න. ඒ හැම දෙයක්ම අඩියෙන් අඩියට අපි සමහර කෙනෙක් කතා කරන වචනේ ගානේ හැම කතාවකදී වගේම කිව්වනේ චාමර. අපි ගෝ පරිස්සම් වෙන්න. මොකද ඩෙංගු රෝගය මරණාසන්න රෝගයක් වෙන්න පුළුවන්, මාරාන්තික රෝගයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය අනිවාර්යයෙන් මේ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න සහ ඊටත් වඩා දැන් පාසල්වල විශේෂම ওই දේ සිද්ධ වෙන්න ඕනේ චාමර. මොකද පාසල්වල සමහරක් තැන් තියෙනවා කවුරුත් නොයන තැන් තියෙනවා. එතකොට පරණ භාණ්ඩ එහෙම එක්රස් කරලා එක තැන් වලට දාපු තැන් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වල අනිවාර්යයෙන්ම මේ ඔක්කොම ටික එක පොලසර දාන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අදාළ විදිහට ප්‍රචක්‍රීකරණ කටයුතු ටික කරන්න ඕනේ. ඉතින් හැම තැනක්ම මේ වෙලාවේ අනික පාරක තියෙන කාණු පදයක් උනත් වෙන්න පුළුවන්. ඒ හැම තැනක්ම අනිවාර්යයෙන්ම පරිස්සමට පිරිසුදු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේ තත්ත්වය තව තවත් වැඩි වෙන්න පුළුවන්. අපිට ඉස්සරහට ආරංචි වෙයි මේක දෙගුණ තෙගුණ වෙලා.
2: ඔව්. ඉතින් පරිස්සම් වෙමු අපි හැමෝම එකතු වෙලා. ඉතින් හැමෝගෙම සහයෝගයෙන් තමයි මේක තුරන් කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ යාට මෙල්වා ගැන, මෙල්වා RB500 වා ශක්තිමත් ඉදිකිරීමක් කරන්න, වාගේ බිල්ඩින් එකක් හදන්න, වාගේ ගෙදර හදන්න ඉන්න ඕන නම් අත්‍යවශ්‍යමට අනිවාර්යෙන්ම මෙල්වා RB500 වාහනේ කම්බිම භාවිතා කරන්න ඕනේ. හරි.
1: ඔව්. ඒ වගේම තමයි ජාමර දැන් සමහරුගේ හදාගෙන යද්දී සමහර තැන්වලදී සමහර මහත්තුරුන්ට එහෙම මහත් හොරුන්ට එහෙම සල්ලි වැඩියෙන් දීලි වෙලා අහු වෙනවානේ චාමර. සමහරකට වැඩේ කරන්න දෙනවා, වැඩේ ගන්න දුන්නහම පස්සේ ඔය කියන අමුද්‍රව්‍ය දාන්න නැතුව ඒගොල්ලෝ ඒව දානවා කියලා බොරුබුරු මේ අමුද්‍රව්‍ය එහෙම දාලා ගණන් වැඩියෙන් කියලා බාල අමුද්‍රව්‍ය දාලා ගෙවල් හදන මිනිස්සු ඕන තරම්
2: ඉන්නවා.
1: ඉතින් එහෙම නැතුව ගේ හදාගෙන යද්දී හරිම පිළිවෙලට පරිස්සමට මිනිස්සු දේවල් කරගෙන යන්නේ ඒක තමන් මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි. සමහරක් වෙලාවට පළවෙනි තට්ටුව ඔක්කොම සම්පූර්ණ කරගෙන දෙවෙනි තට්ටුව හදාගන්න සල්ලි නැතුව ඉන්නවා චාමර. නැත්තම් තමන්ගේ ගේ හදාගන්න මේ මුළු ප්ලෑන් එකම තියෙනවා, ඉඩමකුත් තියෙනවා. හැබැයි ඉතින් ගේ හදාගන්න සල්ලි අඩු වෙන පුළුවන්. මොකද මේ කාලේ කියන්නේ චාමර ලොකු ගාණක් යනවානේ. මොකද සිමෙන්ති කොටකින් වැඩ කරන්න සමහර අය මං හිතන්නේ දවසට ලොකු ගාණක් දෙන්න වෙනවා. සමහර මහත්තුරු ලොකු ගාණක් ගන්නවා. ඉතින් එහෙම වුණාම පස්සේ අනිවාර්යයෙන්ම ඉතින් අපේ අතේ සල්ලි තියෙන්න ඕනි. අන්න ඒ සල්ලි ගැන ඔයා වැඩිපුර කරදර වෙන්න එපා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය ඔයාව කෝටිපති කරන්න බලාගෙන ඉන්නෝ. ඒකට හොඳම උදාහරණ දුන්නේ මැයි මාසේ 29 වෙනිදා කන්ද උඩ රටින් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් සමග ත්‍යාගලාභියෙක් බිහි කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් සමහරක් විට ඊළඟ ත්‍යාගලාභියා ඔයා වෙන්න පුළුවන්, ඊළඟ කෝටිපතියා ඔයා වෙන්න පුළුවන්. ඉතින් තව තව බල බල ඉන්නේ නැතුව ඔයා ඉක්මනටම NLB ධන නිධානය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරනවා.
2: කෝඩිපතියෙකු විසිලක්ෂපතියෙකු දසලක්ෂපතියෙකු වෙන අතරතුරේ දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට දිනාගන්න පුළුවන්. මේ සියලු අවස්ථා ඔයාට දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය වගේ හීන දිනාගන්. ජාතික මහා ධන සම්පත ධන නිධානය කියන්නේ ඒක නිසා තමයි. කෝටි 12.4ක සුපිරි ත්‍යාගලාභියෙක් තමයි මැයි මාසේ බිහි කළේ නේද? කෝටි 12ක් දෙන්නේ කෝටි 12ම ගයක් හදන්න නෙවෙයිනේ නේද? ගයක් හදාගෙන ඉන්න තැනක් හදාගෙන ඉඩමක් අරගෙන නේද? ව්‍යාපාරයක් පටන්ගෙන දරුවන් උගන්නලා තමන්ගේ ජීවිතේ කලමනාකරණය කරගන්න වැඩි ඔයා බාර ගන්න ඕනේ. හරි.
1: අනේ කලමනාකරණය කරගන්න වැඩි තමයි ශාමර ගොඩාක් අය අයියෝ මම මේ මොකද්ද කරගත්තේ කියලා හිතේ.
2: කෝටි 12 නම් කෝටි 11ක් විතර ගයක් හදලා තව කෝටියක් ඉතුරු කරලා වැඩක් නැහැ නේද?
1: ඔව් ඒව කළා හරියන්නේ නැහැ. ඔය තියෙන සල්ලි ටික හරි ක්‍රමවත් විදියට මේ ඔයා පාවිච්චි කරත් එහෙම ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. අනාගතය අපි සුරක්ෂිත කරගන්න ඉපැයි ශාමර.
2: අනිවාර්යයෙන්.
1: ඒ නිසා ඉතින් එතනට යන්න කියලා මතක් කරන ගමන් අපි අලුත් පැයකට යන්න ලෑස්ති.
2: එහෙනම් ඉතින් දිගටම අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ වෙලාව උදේ 8යි දැන්.
3: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: You're listening to the welcome show.
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි අතේ NLB තනඩි තහනේ නතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ

0: උදේට ඇහෙන සද්ද අතරට welcome show
1: උදෑසනයි විනාඩි 6යි දැන් වෙලාව අපේ දෙවෙනි පැයට තමයි ඇවිත් තියෙන්නේ. දෙවෙනි පැය අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ දේවල් කතා කරන්න ඕනේ, මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන එකතු වෙලා ඉන්නවා කියලා. ඒ වගේම තමයි මෙල්වා RB500 අපිත් එක්කත් මේ ගමන යන්නත් එකතු වෙලා ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ. එහෙනම් ඉතින් අපි යන්නනේ හදන්නේ.
2: අපි ඉතින් යමු නේද රවුම ගිහිල් එන්න අදත් ඉතින්.
1: සිකරාද කියලා වෙනසක් නැහැ ඉතින්. අපි යමු එහෙනම් රටවැටි ඇවිදින්න.
3: Travel with Supreme.
1: එහෙනම් ඉතින් අපි යමු.
2: අපි යමු නිපු අදත් මෙහි ඉඳන් අපි ගොඩක් දුරකට නෙවෙයි යන්නේ.
1: ළඟකටද?
2: ගම්පහ දිස්ත්‍රික්කයටම යන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ තව අපිට ලෙන් විහාර ගණනාවක් තියෙනවා කතා කරලා ඉවර කරන්න. ඒක නිසා අදත් ඒ වගේ ඉතාම සුවිශේෂී විහාරස්ථානයකට තමයි යන්නේ. අද අපේ ගමන වෙන්නේ මාලිගා තැන්න රජමහා විහාරය. මාලිගා තැන්න රජමහා විහාරය තියෙන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මල්වතු හිරිපිටියේ. ඒ වගේම පස්ගම්මාන ඔය ප්‍රදේශයට තමයි අයිති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම දැන් මේක මම මේ පැරණි නම් මුලින් කියන්නේ. ඒ වගේම යොග්ගම්මුල්ල, අඹගස්පිටිය සහ කදුමුල්ල යන ග්‍රාමයට මැදිව තමයි මේ පුරාණ විහාරය පිහිටලා තියෙන්නේ. වර්තමානයේ කියනවා නම් යක්කල රදාවාන මාර්ගයේ ගිහිල්ලා කිලෝමීටර් 4ක් 3ක් විතර ගියාට පස්සේ ඔයාලට මේ විහාරස්ථානෙට යන්න පුළුවන්. අර මම කිව්වා වගේ වාරණ පුරාණ රජමහා විහාරය වගේම ඉතාම සුවිශේෂී විහාරයක්. සමහර විට ඔයා රූපරාමුවල එහෙම දැකලා ඇතිනි පු අර විශාල මේ දෙගල් දොරුව, කියන්නේ ගල් දෙකක් කපලා මැදින් හදලා තියෙන පඩි පෙළකින් පියගැට පෙළක නගින්න තියෙන විහාරස්ථානය.
1: ඔව්.
2: අන්නේ විහාරස්ථානය ගැන තමයි මම මේ කියන්න හදන්නේ. අක්කර 100ක විතර මහා විශාල භූමි ප්‍රමාණයක්, මහා කඳු ශිඛරයක තමයි මේ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ගලින් සැදූ අර පියගැට පෙළ, එහෙම නැත්නම් දෙගල් දොරුව මැදින් තමයි වට යන්න තියෙන්නේ උඩට. ওই උඩට ගියාට පස්සේ තමයි ඔයට මේ විහාරස්ථානට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් මේ විහාරයේ ඉතිහාසය ගැන කියද්දිත් වලගම්බා රජතුමාගේ ඉතිහාසය මේ විහාරයටත් ඇඳිලා
1: තියෙනවා.
2: හරිද? දැන් වලගම්බා රජතුමා අපි ඒ කාලේ දන්නවනේ තින් නේද, මේ ගල්ලෙන් වල හැසැඟ වෙලා හිටියා. වාරණ රජමහා විහාරය වගේ රජමහා විහාර ගණනාවක හිටියානේ ඇවිල්ලා. මේ ස්ථානයේත් විශේෂත්වයක් වෙනවා, මේ වලගම්බා රජතුමා ඇවිල්ලා මේ ස්ථානයේ සේනා සංවිධානය කළ බවට මෙහි විශ්වාස කරනවා නිපු. ඒ වගේම තමයි මේ විහාරස්ථානය හා සම්බන්ධයෙන් කතා කරද්දි විහාරස්ථානයේ තවත් මනස්කාන්ත දේවල් අපිට ගොඩක් දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහට වැදගත්කමක් තියෙනවා මෙතන. මේ අපිට බලා ගන්න පුළුවන් සිතුවම් බලා ගන්න පුළුවන්, ඒ වගේම පුරාණ නටබුන් ගණනාවක් මේ විහාරස්ථානයේ බලා ගන්න පුළුවන්කමක්
1: තියෙනවා.
2: දැන් මේක ජනප්‍රවාද දිත්වයක් තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ තමයි දන්ත ධාතුන් වහන්සේ පූජනීය වූ පහස්ස දෙවරක් මේ ස්ථානයේ ලැබුවා කියලාත් වාර්තා වෙලා
1: තියෙනවා.
2: ඒක නිසා මේ විශේෂම එකවරක් දළදා වහන්සේ කෝටි යුගයේදී මේ ස්ථානයට වැඩම කර තබාගෙන සිටි ආරක්ෂාව පතා නැවත ස්ථානයක වෙත යවනි ගමන් මේ ස්ථානයේ අර ආරක්ෂාව පතා නවතා තිබුණා කියලා සඳහන් වෙනවා ඉතිහාස කතාවල. විහාරස්ථානයේ පුංචි චෛත්‍යයක් උඩ බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මම අර කියපු මේ වලගම්බා රජතුමා මේ ස්ථානයේදී සේනා සංවිධානය කරලා තියෙනවා. එහෙදී වලගම්බා රජතුමා සේනා සංවිධානය කළ බඩ ජනප්‍රවාද රසක් මෙතන තියෙනවා. මොකද ඒක අපිට තහවුරු කරගන්න පුළුවන් නෙපො. මොකද වාරණ රජමහා විහාරයේත් වලගම්බාවන්ගේ සම්භවයක් තිබුණා නම් ඒ ස්ථානයේත් ඔහු හිටියා කියලා කියනවා නම් මේ ස්ථානයේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනි. දැන් මෙතනදී මේ කෝටි යුගයේදී ශ්‍රී දළදා වහන්සේ බාරව සිටි හිරිපිටියේ නිලමෙතුමා දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කළ වීරයෙක් විදිහට ඉතිහාසය හඳුන්වනවා. පෘතුගීසි ආක්‍රමණිකයන්ගෙන් කෝට්ටේ වෙනසෙන සමයේදී නිලමෙතුමා සිහිනයක් දැකලා තියෙනවා මේ දළදා වහන්සේ වෙනත් තැනකට වැඩම කරවන්න කියලා. එහෙදී කෝට්ටේ කලාලේ දතමැදගත් රාලේ නෝන විදිහට තමයි ඒක වාර්තා වෙලා තියෙන්නේ. ඒ මතුපිට අරුත විදිහට හඳුන්වන්නේ කෝණයන්ගෙන් විග්‍රහ කළ හැකි විදිහට තමයි මේ හඳුන්වලා තියෙන වංශ කතාවල. ඔය එතකොට ඒ ආරක්ෂාව පතා මේ ස්ථානයේ රට මැදට දළදා වහන්සේ වැඩම කරවීමේදී මේ විහාරස්ථානයේ ආරක්ෂාව පතා නවතා තිබුවා කියලා තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන වැඩ සිටියා කියලා තමයි වාර්තා වෙලා තියෙන. මේ වගේ ඉතිහාස කතා ඉතින් ගොඩක් තියෙනවා. මාලිගා තැන්න රජමහා විහාරයට යනවනම් ඉතාම මනස්කාන්ත දර්ශනයක් ඉතින් උඹට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මහා විශාල ගිරි හිසක් යට පුංචියට අර කටාරමක වගේ හදලා තියෙන විහාරස්ථානයකුත් මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබත් යනවා නම් යන්න ඕනි ප්‍රධානම තැනක්. විශේෂම ගල්ලුලුවස්සක් තියෙනවා බලා ගන්නත් නිපු පියකට පෙළ නැගල උඩට යනකොට. වගේතින් අපූරු තැන් ගොඩක් තියෙන ඔයාට බලාගන්න මාලිගා තැන්න රජමා විහාරයට ඔයා යනවන.
1: එහෙනම් ඉතින් කොළඹට ළඟයට තමයි අපි මේ තැන කිව්වේ. ඉතින් කොළඹට ළඟයට විතරක් නෙමෙයි අනිත් අයටත් එක්කම තමයි කිව්වේ. හැබැයි ඉතින් කොළඹට ළඟයට ඔන්න යන්න පුළුවන්කම තියෙනවා. මොකද සමහර වෙලාවට කොළඹයි කියන්නේ මොනි අපිට යන්න තරක් නෑනේ. හැමදාම එකම ළඟම තියෙන තැන් වලටනේ අපි යන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා මෙතෙන්ටත් ගිහිල්ලා ඒ ලස්සන ඒ සුන්දරත්වය සහ ඒ අපූරු නිර්මාණය වගේම එතන තියෙන ඓතිහාසිකකම ඒ හැම දෙයක්ම දැක බලාගෙන ඉන්න. ඉතින් ඒක ගැන මතක් කරන ගමන් අපේ සඳ දවසේදී තවත් ලස්සනම තැනකට ඔයා වරගෙන යන ලෑස්ති. අතර දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන කියලාට ආරාධනා කරන ගමන් අපි යනවා සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. Travel with

0: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: වැඩි
1: වැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටීන සර්වේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කෆේ විත් නිමේෂා.
10: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
6: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
11: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
6: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සම්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
1: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
9: සුප්‍රීම් මියුසික් සන්දේ.
1: ඉනිදා උදේ 9ට.
11: ඊගෙන සර්.
12: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරි තියාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ NM ජයසේන මහතා
13: මට කෝටියේ ටිකට් එකක් ලැබුණා මට ගොඩාක් සතුටයි මේ මගේ උඹරුකත් කියලා තිබුණා ඒක උකත් සරව ගන්න ඕන පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ ටීවීකින් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක් සුපිරි අංකෙක පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුබුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට.
12: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
14: 89.1 89.3
9: Supreme Radio.

0: එක දිගට රසමවන අපේ තානේ මෝනින් ෂෝ එක. The Welcome Show.
1: උදෑසනයි විනාඩි 23යි දැන් වෙලාව. මතක් කරන්න ඕනේ ඔයාගේ ගාව, ඒ කියන්නේ ඔයාට මොකක් හරි හදිසියක් වුණාම පස්සේ අර හයියට ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒක ගොඩක් හොඳයි නිසාමර නේද?
2: හයියට ඉන්න මාරයා.
1: හයියට ඉන්න මාරයා. ඔයාට දැන් මාරයා වයිනේ මතක් වෙන්නේ ජාවර.
2: නැති මාරයා හයියට ඉන්නවනේ ගොඩක් තැන්වල නේද?
1: ඔව් ගොඩක් තැන්වල. ඉතින් අපිට අර කිසිම ප්‍රශ්නයක් නැතුව ඉතින් මේ එහෙම අහන කට්ටිය ඉතින් ඉන්නවනේ. කොහොම වුණත් අපේ ජීවිතේ සමහර වෙලාවට අපිට ඕනම කරන වෙලාවක අපි ගාව ඉන්න කට්ටියත් අපිව දාලා යන වෙලාවක ජාතික ලොතරැයි මණ්ඩලයේ විතරක් අපි ගාව ඉන්නවා කියන එක අමතක කරන්න එපා.
2: මොකද
1: අපි වේදන් කියන රුපියල් 40කින් කෝටි ගාණක් අපි ගාවට අරන් ඉන්න වෙන කවුරුත් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පතවා ගන්න කියලා කියන්නේ අද වේදමට වට මුදල් හොයාගන්න පුළුවන් කියන එක.
2: අද සම්පත ලොතරැයිපත් වැඩි වැඩියෙන් ඔයා ගන්න උනේ. ගන්න හේතුව අපි ඔයාට කියන්නම්. මොකද දවසේ වේදමට ඔයාට හරියනම ලොතරැයි තමයි මේ ලොතරැයි. දැන් ඔයා හිතන්න ඔයා දැන් ණය වෙලා ඉන්නේ. ඔයාට තියෙනවා අද දවසේ ගෙවන්න රුපියල් 60000. මොකක් හරි බීතුමුකෝ වීල් එකේ ෆිනෑන්ස් එක. ඊට පස්සේ මොකද්ද? උකස් කරලා රත්තරන් බඩුවක් ඒක ගෙවන්න. නැත්තම් ගෙවල් කුලී ගෙවන්න. වතුර ගාස්තු ගෙවන්න. ජල බිල්පත් දෙකම එකයි. ඔටික ගෙවන්න තියෙනවා යන්න. එතකොට දැන් ඔයාලට මේකට රුපියල් 60000ක් 70000ක් සාමාන්‍ය අඩුම යනවනේ. ඕකද කොහමද ඔයා හොයාගන්නේ? කාගෙන් දිල්ල ගන්න? ඔෆිස් එකෙන් ඉල්ලලා ඉල්ලලා දෙන්නෙත් නැහැ නේද? ඔෆිස් එකෙන් ගන්න විදියක් නැහැ. යාළුවන්ගෙන් ඉල්ලලා ඉල්ලලා යාළුවෝ දෙන්නෙම නැහැ. මොකද දැන් ඉන්න හැම යාළුවෙක්ගෙම ඉල්ලලාන තියෙනවා. එහෙම වුණාම තාමත් ඔයා ගිහලා පොලියට සල්ලි ගන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250000ක් ඔයාට හම්බෙනවා. 60000යි නම් අද ගෙවන්න තියෙන්නේ. තවත් කොච්චරක් ඔයාට ඉතුරු වෙනවද කියලා ඔයා හිතා ගන්න. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50000ක් තියෙනවා. වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4000ක් දිනා ගන්නත් පුළුවන්. තවත් සෙසු තෑගි තියෙනවා. මේ සියල්ලක්ම ඔබට කරන්න ඉතින් රුපියල් 40ක් ඔයා වියදම් කරලා ගන්න අද සම්පත ලොතරැයියෙන්. මතක තියාගන්න හොඳින්, අද වියදමට අද සම්පත ලොතරැයිය තමයි ඔයාට ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන්නේ. මේ වාසියට පයින් ගහන්න එපා. අනිවාර්යෙන් අද සම්පත ලොතරැයිපත් අරන් බලන්න කොහොමද වෙනස කියලා.
1: දැන් ඒ පැත්තෙන් ඒ වගේ දේවල් වෙද්දිශාමර මතක් කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැනත්. සාමාන්‍ය වෙල්ඩින් කර්මාන්තේ ඉන්න අයට නිරවද්‍ය පහසු වෙල්ඩින් සේවාවක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ඔයා පාවිච්චි කරනවා නම් තමයි. විශේෂයෙන්ම ලංකාවේ තියෙන එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩය තමයි SLS සහතික කළ ඒ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ.
2: මෙල්වා කියන නම කිව්වහම ඉතින් අය අමුතුවෙන් මේ අටුවා ටික ටිප්පනිකා කියන්න ඕනේ නැහැ අපි නේ. ඒක විශ්වාසයි, ඒක પરම්පරා ගණනක විශ්වාසනීය සන්නාමයක්. ඉතින් මෙල්වා නිෂ්පාදනයක් වෙළඳඹුලට එවුවොත් එහෙම ඉතින් අනිකුත් නිෂ්පාදන ඉතින් කුණු කුඩේ තමයි ඉතින්. වෙරි සෝරි ඉතින් නේද? ෆේක් බහණ්ඩවලට වෙරි සෝරි. ඉතින් ඒක නිසා ඔය අනිවාර්යෙන්ම අවම ලෝබර අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවයේ තියෙන මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන් අනතුරු අවම කරගෙන වාගේ නිෂ්පාදන කර්මාන්තේ හොඳට කරගන්නවාට පුළුවන්. නිසා වෙල්ඩින් කර්මාන්තයේ නියැලෙන අපේ තරුණ තරුණියෝ නේද? දැන් තරුණියත්වයේ වැඩේ කරනවා ගොඩක් අපි දැකලා තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තෝරගන්න වරදින්නේ නැහැ. ව්‍යාපාරයේ දවසින් දවස ඔයාගේ හරියන
1: හරි. ඒ විතරක් නෙමෙයි ශාමර, දැන් අපිට ඕන කරන දේවල් අපි ගන්න එපෑනේ. දැන් සමහරක් වෙලාවට සමහර මිනිස්සුන්ට හැම වෙලාවකම බනින, හැම වෙලාවකම අනම්මනම් කතා කියන, ඒ කියන්නේ නිකන් හැම වෙලාවකම අනිත් මිනිස්සුන්ව පිළිකුල් කරලා කතා කරන මිනිස්සු ගොඩාක් අයගේ ඇතුළාන්තයේ බැලුවොත් එහෙම ශාමර හරීම දුප්පත් කියලා කියන්නේ ඇතුළාන්තයේ හිතේ තියෙන මනුස්සකම් පවා දුප්පත් ශාමර. සමහරක් වෙලාවට එදා දවසේ දේවල් ටික කරගන්න හරි අමාරු කට්ටි ඉන්නවනේ. සමහර අය සමහර මිනිස්සු හරිද අනිත් මිනිස්සුන් නම් හරි සම්පිට තමන්ට කොච්චර අමාරුණක් දේවල් කරගන්න ඉන්න මිනිස්සු ඉන්නවා ශාමර. හැබැයි මේ මිනිස්සුන්ගේ හැමතිස්සෙම අනිත් මිනිස්සුන්ට බැන බැන අනිත් මිනිස්සුන්ව විවේචනය කර කර අනිත් මිනිස්සුගේ මානසික නිදහස නැති කර කර ඉන්න මිනිස්සුන්ට එදා වේලා හරියට කන්න අමාරු තත්ත්වෙන්නුත් පවා ඇති වෙන්න පුළුවන්. අපි එහෙම කට්ටියටත් කියන්නේ ඔයා යන්න කසාගල ග්‍රීන් සූප් එකට. මොකද ඔයාගේ ජීවිතේ ඔයා අනිත් මිනිස්සුන්ට මොන තරම් කරදර කරත්, ඔයා මොන දේවල් කරත් ඔයාට අඩු ගානකට ඔයාගේ එදා වේලා කාලේ ඉන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සූප් එකට ගියොත්. එහෙම කසාගල ග්‍රීන් සූප් එකකින් අඩු ගානට බහඬ ලබා දෙනවා ඕනම කෙනෙක්. ඔයා ජීවිතේ මොන තරම් තත්ත්ව කතා කරත්, ඔයා මොන තරම් තත්ත්වක හිටියත් කවදාවත් කසාගල ග්‍රීන් සූප් එක ඔයාව අතාරින්නේ නැහැ. කසාගල ග්‍රීන් සූප් එක හැම තත්ත්වකම ඉන්න අයට බාණ්ඩ අඩු ගානකට හොඳ මුදලකට ඒ වගේම ප්‍රමිතියෙන් යුක්තව ලබා ගන්න පුළුවන් විදිහට දීලා තියෙන අවස්ථාවක්.
2: අනිවාර්යෙන් කසාගල ග්‍රීන් සුප් එකට යන්න ඉතින් අලුත් තැනක් කඩුම මිලක් ශාඛා තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරමල වගේම ගම්පොළ ඔයාට ළඟම නගරෙත් අයික්මනින්ම ශාඛාවක් කියලා ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඔයාට අත්‍යවශ්‍ය කරන හාල් සීනි පරිප්පු වෙන්න පුළුවන් ලූණු වෙන්න පුළුවන් මේ වගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම අඩුම මිලට එකම තැනක තියෙනවා. ඒ තමයි කසාගල ග්‍රීන් සුප්. ගිහිල්ලා වෙනසක් දකින්න කසාගල සමූහ ව්‍යාපාරයේ හා සම්බන්ධ අනුබද්ධ ව්‍යාපාරයක් විදිහට තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ මේ ග්‍රීන් සුප් එක යන්නේ. වැඩි විස්තර දැනගන්න කතා කරන්න දුරකථන අංකය 011268402012 කසාගල ග්‍රීන් සුප් අලුත් තැනක් අඩුම මිලක්.
1: කසාගල ග්‍රීන් සුප් එක ඇතුළට ආවට පස්සේ ඒගොල්ලෝ කල්පනා කරලා බලන්නේ ඔයා දුප්පත්ද එහෙම නැත්නම් ඔයා හින්ද පෝසත්ද ඔයා මැදිමත් මේදී ඉන්නේ. ඒව මුකුත් අදාළ වෙන්නේ නැහැ. එයාලට අවශ්‍ය කරන්නේ ඔයාට හොඳම භාණ්ඩ ටිකක් දෙන්න විතරයි. ඔයාගේ තත්වෙන්ද අරකෙන්ද මේකෙන්ද කිසිම දෙයකින් ඔයාව ඒගොල්ලෝ මේ අර හොයන්නේ යන්නේ නැහැ. ඒව
2: ඔයාගේ තත්වේ තානාතිරම තානාන්තර දාන්න කුණු කූඩේට බඩගින්න හැම මිනිහෙකුටම දැනනවා නේද? මේ ලෝකේ හැම සත්වෙකුටම බඩගින්න දැනෙනවා. බඩගින්න ළඟ අපි හැමෝම අසරණයි නේද නිප්.
1: අන්න ඒ නිසා තමයි කසාගල ග්‍රීන් සුප් ඔයා වෙනුවෙන් අඩු ගානට හැම දෙයක්ම අරගෙන එන්න කියන එකත් මතක් කරගන්න ගමන් එනං අපි ආවම මෙසෙන්දව.

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129 789 188.
1: ඔය එන්නේ පණ්ඩිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංකො හොඳ වර්ගයේ.
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: ඇතරෙන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
7: හිතට ශක්තිය,
5: සිරුරට සුවය,
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
7: ලස්සනට ඉන්න අලුත් රහස්.
9: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට, සමහර අය රිච්
10: කලර්ස් වල පිළිකෑම.
11: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
7: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ දායක.
12: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකනමු
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: රටේ එල්බී දනනිධානය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත දනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
6: අසු නවයයි එක අසු නවයයි තුන
7: සුප්‍රීම් රේඩියෝ.

0: Request Friday. Supreme Request Friday.
1: සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මේ එක එක විදිහේ වැරදීම් සිද්ධ වෙන්න පුළුවන් සාමර. හැබැයි මම කවදාවත් හිතුවේ නැහැ කස්තුරි මේ කොල්ලෙක් කියලා. මම හිතේ කස්තුරි කියන්නේ කෙල්ලෙක් කියලා.
2: කරුවා සමාව ගත්තන නේද?
1: ඔව් සමාව වෙන කස්තුරි.
2: දැන් මේ 2026 වසර සඳහා සංචාරය කිරීමට සුදුසුම ලොව හොඳම දූපතක් දූපත් ගමනාන්තයේ විදිහට ලංකාව නම් කරලා
1: තියෙනවා.
2: අපි එක නිපු හොඳේ.
1: අපි එක
2: දැන් ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් වන Big 7 Travel ආයතනය තමයි මේ නම් කිරීම කරලා තියෙන්නේ. මේක ලෝකයේ සංචාරකයන්ගේ විශේෂම සංචාරය කරන ට්‍රැවලර්ස්ලාගේ ඉතාම වැදගත් සහ ඔවුන් ඊළඟට යන ගමනාන්තය මොකක්ද කියලා තෝරගන්න නිරන්තරයෙන්ම ඔවුන් ගනුදෙනු කරන වෙබඩවියක් මේ වෙබඩවි.
1: ඒතර
2: අපිට තමයි පළවෙනි තැන හම්බෙලා තියෙන්නේ. අප්පුඩියක් ගහලා තින්නේ සතුර සමරන්න ඕනේ වෙලාවක්. කිරිබත් කෑල්ලකුත් කන්න ඕන පුළුවන් නේද? පළවෙනි ස්ථානයේ ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ දෙවන ස්ථානයේ හිමි වෙනවා මේ මොරියා ප්‍රංශ රටට තමයි හිමි වෙන්නේ මොරියා කියන දූපතට මේවා දූපත් හොඳේ පොලිනීසියාව කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ මේක පැසිෆික් සාගරයේ තියෙන ඉතාම ලස්සන දූපතක් තුන්වන ස්ථානය සොකොත්‍රා යේමනේට තමයි අයිති වෙන්නේ ඉන්දියන් සාගරයේ තියෙන 아무තු විදිහේ ගස් කොළන් වලින් වටවෙච්ච දූපතක්
1: සොකොත්‍රා දූපත
2: ඔව් ඉතින් මොනවා තිබ්බත් නේද මේ පුංචි රටේ තියෙන සුන්දරත්වය අභිබවා යන්න බැරි වෙලා තියෙනවා කියලා තමයි Big 7 Travelers ලා කියන්නේ. සතුරු ඉතින් ලංකාවේ විශේෂයෙන්ම සැතපුම් 833ක් දිගින් යුතු වෙරළ තීරය
1: මෙහිදී
2: උන් තෝරගෙන තියෙනවා. ඒ වගේම දර්ශනීය මධ්‍ය කඳුකරය, ඒ වසම සම නිර්මාණ සබඳතාවේ, ඒ වගේම ලෝක ප්‍රසිද්ධ තේවගාවන් මේ අතරතුර උන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ හිමි වෙන්න මේ ප්‍රථම ස්ථානයේ. ඒ වගේම නිපු පොහොසත් සංස්කෘතික උරුමය සහ සුවිශේෂී ජෛව විවිධත්වය. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. යාල ජාතික වනෝද්‍යානය සහ යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය වැනි ප්‍රධාන සංචාරක මධ්‍යස්ථාන. ආයෙත් කතා දෙකක් නැහැ ඉතින් නේද? තවත් මොනවද ඉතින් කියන්න තියෙන අපිට?
1: ලංකාවේ ආවහම පස්සේ ඕනම තරකට ඉතින් ගියොත් ඉතින් අනිවාර්යයෙන්ම මොනාහරදයක් බලා ගන්න තියෙනවා.
2: ඒක
1: වෙනස්ම විදිහක් අත්දැකීමක් ලංකාවට එන සංචාරකයන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ ළඟදී මම දැක්ක චාමර දැන් අපි සාමාන්‍යයෙන් යන මේ ඔය ටුවරිස් කරන ටුවරිසම් පැත්තට ඉන්න කට්ටිය ඉන්නවනේ වැඩිපුරම අපේ ඉන්න කට්ටිය ඉන්නවනේ. දැන් ඒ කට්ටියත් එක්ක එන කට්ටිය කොහොමද ඒ තියෙන සහයෝගිතාවය සහ ඒ තියෙන ආදරේ මොන වගේද කියන එකත් අපිට පේනා වගේම තමයි මම දැක්කා ලංකාවට ඇවිල්ලා ගියපු සමහර මේ ඔය සංචාරකයෝ තමන්ගේ වෙනමම මේ හදාගන්නවා චවර මැගසින් එකක් වගේ ෆොටෝස් දාලා එහෙම ලස්සන මැගසින් හදාගන්නවා. ඒක යාළගේ මතකයක් විදිහට හදාගන්නේ. මම මේ ළඟදී දැකපු එකක් තමයි මැගසින් ගොඩාක් එයා හදලා තියෙනවා. එයා මැගසින් එක පෙන්නනවා. ඒ අතර වැඩිපුරම ලස්සනට නිල් පාටින් තියෙන්නේ ශ්‍රී ලංකාව කියන එක. ශ්‍රී ලංකා කියන මැගසින් එක තමයි මම මගේ මුලින්ම ඇස් ගියේ. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් ලංකාවේ සිද්ධ වෙනවා.
2: ලෝ හොඳම සංචාරක වෙරළ තීරයන් 54 ශ්‍රී ලංකාවේ උණු වටුන වෙරළ තීරයට අයිති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී මේ මේ තෝරා ගැනීමට රටවල් පහක් ඉන්නවා. දූපත් පහක් තියෙනවා රටවල් පහ 50කට අයිති දූපත්.
1: ඒ
2: අතරින් තමයි ලංකාව ප්‍රථම තැනට ඇවිල්ලා තියෙන්නේ. තාමත් කියනවා නම් ලංකාවේ සංචාර කර්මාන්තය දිනු කරන්න තාමත් වැඩපිළිවෙලක් හරියට නැහැ කියලා. ඉතින් අපිට දුකයි නේද ඒක.
1: ඒකනේ.
2: ලෝකේ ජාතියන්තර මේ එකක් නෙවෙයි දැන් මීට කලින් බ්ලූම්බර්ග් වෙබ්බවි වගේ මට මතකයි.
1: ඔව් හතරවෙනි ස්ථානයේ දාලා තිබ්බා තුන්වෙනි ස්ථානයේ දාලා තිබ්බා.
2: විවිධ සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න වෙබ්බඩවි අපිව දවසෙන් දවස දිරිමත් කරන්න මේ ලබා දෙන දායකත්වයට අපි ස්තුති කරන්න ඕනේ නේද?
1: මොකද චාමර මේ දේවල් බලලා තමයි ගොඩක් වෙලාවට සංචාරකයෝ තීරණය කරන්නේ මේ කොහොමද තියෙන්නේ මොනවද
2: කියලා. අපි වගේ තියෙන යන්නේ කොහෙද කියලා ගිහිල්ලා යන තැනකට යනවා වගේ යන්නේ නැහැ නේ යාලා නේද?
1: මේ වගේ වෙබ් අඩවියකින් අපේ නම පළ කරනවා කියලා කියන්නේම අනිවාර්යයෙන්ම සංචාරක ආකර්ෂණයට අපිට වැඩිපුරම ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒකට හොඳම උදාහරණයක් විදිහට ඕන දැන් අපි පළවෙනි ස්ථානයට ඇවිත් තියෙනවා. සහ සංචාරකයෝ තව තවත් වැඩි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතර චාමර ඇත්තටම කිව්වොත් එහෙම දැන් ওই රටේ එක එක දේවල් සංවර්ධනය කරන්න සමහර අය දායකත්වය ලබා දෙනවා වගේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලත් මේ ඒකට හොඳම සහයෝගිතාවය ලබා දෙන හැම වෙලාවකම. ඒ සහයෝගිතාවය ලබා දෙන්නේ අපි වියදම් කරන රුපියල් 40 කියලා කිව්වොත් එහෙම ඒකේ ආඩම්බරේ කොහොමද අපිට තියෙන්නේ? අපි වියදම් කරන රුපියල් 40ක් ඒකින් රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න, රට සංවර්ධනය කරන්න, තව ගොඩාක් දේවල් වලට අධ්‍යාපනයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ ගොඩාක් දේවල් වලට NLB ධන නිධානයත් දායකත්වය ලබා දෙනවා කියන එක අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්.
2: ජාතික මහා ධන සම්පත ධන නිධානය කියන්නේ ඒ නිසා තමයි. හරි? මැයි මාසේ 29 වෙනිදා මට මතක විදියට හරිනේ නේද මම කිව්වා 29 වෙනිදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් හිමි කර දෙන්න කඳුඩුරට ප්‍රදේශයේ වාසනාවන්තෙක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කමක් ලැබුණා.
1: ඉතින්
2: ඔයාලට පුළුවන්කමක් තියෙනවා දර නිධානයේ ලොතරැයි පත් ගන්න. කෝටිපතියන්, දසලක්ෂපතියන්, විසිලක්ෂපතියන් බිහි කරන අතරතුරේ දැන් සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. හරි? ජාතික මහා ධන සම්පත ධන නිධානය ගන්න කෝටි ගානක දිනුම් අවස්ථා ඔයාට දිනාගන්න පුළුවන්කමක් තියෙනවා. හරි, වෙන විකල්ප නැහැ. අපිට ජාතිකල තරමන්නේ තමයි අපිට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයට ඉන්න එකම කෙනා.
1: ඒ වගේම තමයි ඔයාට උන කැස්ස හෙම්බිරිස්සාව ඇඟපත් වේදනාව හිසරද එහෙම තියෙනවා නම් මෙල්ඩෝල් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න. හැමතිස්සෙම මුලක කොම හැදෙන කෙනෙක් නම් ඒක වෛද්‍යවරයෙක්ට වෙනමම පෙන්නන්න. ඊට අමතරව මෙල්ඩෝල් එකක් ඔයා ළඟ අනිවාර්යයෙන්ම තියාගන්න. මොකද මෙල්ඩෝල් කියලා කියනවාට ඉක්මන් සහනය ලබා දෙන කෙනා. පැරසිටමෝල් විශේෂයක් නිසා ඔයාට බය වෙන කිසිම දෙයක් නැහැ. ඔයාගේ පර්ස් එකේ, පොකට් එකේ, ඔෆිස් එකේ, ගෙදර හැම තැනකම ඔයා අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් තියාගන්න. ටිකක් වැඩියෙන් තියාගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කාට හරි අසනීපයක් වුණොත් එහෙම ඉක්මනට දෙන්න පුළුවන්. ඒ නිසා මෙල් ඩෝල් පාවිච්චි කරන්න කියලා මතක් කරන ගමන් අපි යන්න ලෑස්ති. කෙටි විරාමයකට නෙමෙයි සින්දුවකට.
2: ඉතින් අලුත් පෑදී හම්බෙමු.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අටේ එන්.එල්.වී. තනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. උදිනවයයි විනාඩි 8යි දැන් බලාව. අපේ අවසාන පැය තමයි මේ විදිහට පටන් ගන්න. මතක් කරන්න ඕනේ මේ පැය මුලින්ම ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන් යන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා.
1: ඒ විතරක් නෙවෙයි, මතක් කරන්න ඕනේ ඔයාලට මෙල්වා GI pipes ගැන. මෙල්වා නිෂ්පාදනයන් කියලා කියන්නේ ඉතින් විශ්වාසයේ කල්පවත්ම සහවුරු. ඉතින් මෙල්වා ඉන්නවා අපිත් එක්ක මේ ගමන යන එකතු වෙලා.
0: චාමර, දැන් අපේ අද request Friday නේ, වැඩිපුරම සින්දුව හැන දවස. ඒ අතර ඉතින් අපි සින්දුව වලට අමතරව ඉතින් ඔය එක එක කතා, ඒ කියන්නේ ලෝකෙ සිද්ධ වෙන දේවල්, ලංකාවේ සිද්ධ වෙන දේවල් ගැන කියනවා. ඒ අතරේ මතක් කරන්න යාළුව කීව දෙනෙක් ඉන්නවා. මොකද හැමදාම යාළුව අපේ TikTok live එක පැත්තෙන් එකතු වෙනවා. ඉතින් යාළුවෝ මගේ ඇරලා බෑ. ඉතින් ඒ නිසා යාළුවෝ මතක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි යන්න හදන්නේ අපේ TikTok live එක පැත්තෙන් යාළුවෝ ටික මතක් කරන්න. ඒ පැත්තෙන් ගිෂු ඉන්නවා. එතකොට RM Ras කියලා කෙනෙක් ඉන්නවා. අපේ ශාන්ජේ ඉන්නවා. මෙරිල් ෆොන්සේකා ඉන්නවා. විනෝ ඉන්නවා. මුසුක් ඉන්නවා. ඒ වගේම ඩ්‍රීම් කිං කියලා දින්නේ. හරියට මොහා ගන්න අමාරු එක. සිදාන ඉන්නවා. නෙත් මි හෙට්ටියාරච්චි ඉන්නවා. එතකොට හිත හොඳ සුරංග ඉන්නවා. එතකොට තිලාන් ජයවර්ධන ඉන්නවා. සාගර රත්නායක ඉන්නවා. නිලෝ ඉන්නවා. අපේ අංජුනි ඉන්නවා. ඒ වගේම JPS කියලා කෙනෙකුත් ඉන්නවා. හයි ගුඩ් මෝර්නින් කියලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඒ විදිහටම චේ ඉන්නවා. චේ වගේම බිග් බොස් කියලා කෙනෙකුත් ඉන්නවා. ඊට පස්සේ තව කවුද මතක් කරන්න චාමර, කවුද හිටියේ කියලා?
1: විෂු ඉන්නවා නේද?
0: ගුවනි ගයත්ම ඉන්නවා. ගුවනිත් ඉන්නවා. ඊට පස්සේ වෙරෝනිකා ඉන්නවා. වෙරෝනිකා අපලසාමි, මන්දාර මුල් මුල්ලිගම් ගොඩ, මන්දාර මුල්ලිගම් ගොඩත් අපේ ලයිව් එකේ හිටියා. ඔයාවත් එකතු කරගත්තා. එතකොට දේව් ගර්ල් ඉන්නවා. දේව් ගුඩ් මෝර්නින්. හර්ෂණ ප්‍රභාත් ඉන්නවා. හර්ෂණව මතක කරන්න බෑ, මොකද හර්ෂණ මේ ගොඩක් කියලා දැන් අපිත් එක්ක ලයිව් එකේ හිටි. තනි අලියකුත් ඇවිත් තියෙන චාවර. තනි අලියෙක් ඉන්නවා.
1: භයානකයි.
0: ඒක තමයි භයානකයි. ඔයාවත් නම් මතක් කරා. උපාලි ඉන්නවා. ඒ වගේම දිනා නිරෝෂ් හිටියා හංවැල්ලෙන්. FM ෂෙහාන් ඉන්නවා. ගුඩ් මෝර්නින් ෂෙහාන්. නෝටි සුද්ධ කියලා කෙනෙකුත් ඉන්නවානේ. මේගොල්ලෝගේ නම් තමයි මරු හැබැයි පැති.
1: ගොඩක් අය ඉන්නවා. ඉතින් හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම අපි වහගෙන ඉන්න ඈත් ඉන්නවනේ. හැමෝම ඉතින් එකතු කරගන්නවා අපි. අද දිගටම සුප්‍රීම් රේඩියෝ සමග ඉන්න කියලා ආරාධනා කරනවා ඔයාලට.
0: හර්ෂණී මල්කා ඉන්නවා. හර්ෂණී මල්කා අමතක කරන්නත් බෑ. අත් අපේ ලයිව් එකේ ඉන්නවා. ඔයාවත් ඔන්න අපි මතක් කරා. ඒ වගේම තුවාන් මොහොමඩ් ඉන්නවා. තුවාන් ඔයාවත් ඔන්න අපි මතක් කරා. තව නම් නොකියපු කවුරු හරි ඉන්නවා නම් ඉක්මන්ටම කියන්න ඕනේ. හරිද? හරිත ලෝකී කියලා කෙනෙකුත් ඉන්නවා. හායි හරිත ලෝකී. ඔය කට්ටියම එකතු කරගෙන එහෙනම් අපි සින්දුවකට යමුද?
1: සින්දුවක් අහන්න යන්න ඕනි. දැන් සාමාන්‍ය මේ අපි පාරිභෝගික කියන හැමෝම නේද? අපිට වෙළඳ සලක් තිබ්බ වුණත් අපි පාරිභෝගික කියන්නේ නේ. පාරිභෝගිකයන්ටම තියෙනවනේ අයිතිවාසිකම් නිපු. දැන් මොනවද පාරිභෝගික අයිතිවාසිකම් අපි දන්න දේවල් අපිට තියෙන්නේ? මුදලාලියට බැනල එනවා ගිහිල්ලා සමහරවල්. සමහරවල්ලාට මුදලාලිගෙන් බැනුම් අහල එනවා අපි ගිහිල්ලා.
0: ඔව් බැනුම් අහල එනවා.
1: නේද? මේ මේකයි මෙච්චර ගණන් එහෙම කියලා අපි අහන්නේ. දැන් අපිට තර්ක කරන්න පුළුවන්, අපිට ප්‍රශ්න අහන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ. සමහර මුදලාලිලා එහෙම කතා කරන්න දෙන්නේ නැහැ නේද? බැනල එලවනෝ. සමහර මුදලාලියට බැනල එනවා. ඕන්නම් ගණ නැත්තයි යන්න කියලා කියනවා නේද? එහෙම සෙල්ලම් දාන්න බෑ පාරිභෝගිකයොත් එක්ක. ඒක දාන්න බැරි හේතුව තමයි ලෝකේ පාරිභෝගික ගණපණක් හදලා තියෙනවා. ලංකාවේ තියෙනවා අපිට 2009 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. මේක 60 වන සංශෝධනයේ නම් පසු කාලිනව වෙනස් වුණා. ඇරෙන්න ලොකු වෙනසක් වෙලා සිද්ධ වෙලා නැහැ. මේකේ තියෙනවා මේ ගැනුම් කරුවන්ට වෙළෙන්දා විසින් කවිතාංශ නිකුත් කළ යුතු බව. මේක තියෙන්නේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 28 වන වගන්තිය තියෙනවා. මම වගන්ති උතර කියන්න. යම් භාණ්ඩ විකුණන සෑම වෙළෙන්දෙකු විසින්ම භාණ්ඩයක ගැනුම් කරුවෙකු ඉල්ලා සිටින අවස්ථාවකදී කියලා 28 යටතේ තියෙනවා විකිණීම කළ දිනය. එතකොට ආයන් යටතේ තියෙනවා විකුණන ලද එම භාණ්ඩ ප්‍රමාණය. එතකොට ඈ යටතේ තියෙනවා එම භාණ්ඩය සඳහා ගෙවන ලද මිල. ඈ යටතේ තියෙනවා ගනුදෙනුවේ ස්වභාවය, එනම් විකිරීම තොග වශයෙන්ද සිල්ලර වශයෙන්ද යන වග. සහ ඊ යටතේ තියෙනවා වෙළෙන්දෙක විසින් කවිතාංශ නිකුත් කිරීමට අදාළ යම් නීතියක් යටතේ පනවනු ලැබිය හැකි වෙනත් යම් නියම දැක්වෙන කවිතාංශයක් එම ගැනුම්කරු වෙත නිකුත් කළ යුතුය.
0: සරලව කිව්වොත් බිල් එකක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ.
1: බිල් එකක් නිකන් මේ අපි ගත්ත බහන්න මිල විතරක් දීලා හරියන්නේ නැහැ. ඒක අපේ අයිතියක්. ඔයාට කවුරු හරි දැනග ගිහිල්ලා බිල් එක දෙන්නේ නැත්නම් බිල් එක නිකන් ඕනෝට පාවට නිකන් ගාන විතරක් රවුම් කරලා සීල් එක ගහලා දෙනවා නම් වාට ඉල්ලන්න පුළුවන්. මට මේකේ ගාන නිකුත් කරලා තියෙන ගාන, ඔය අඩු කරපු ගාන මොකද්ද, මේකට එකතු වෙලා තියෙන දේවල් මොනවද, මේ වගේ අපිට බිල් එකක් ගන්න පුළුවන්. ඒක පාරිභෝගික අපේ අයිතිය. දැන් පනත් හදන්න නෑනේ නැත්තම් නිකන් මෙච්චර කොල ගොඩක් ගහන්න නේද? ඒක නිසා මේ අපි පාරිභෝගික විදියට පාරිභෝගික අයිතීන් ගැන දැනගන්න
0: ඕනේ.
1: මුදලාලිත් දැනගන්න ඕනේ අපිට පාරිභෝගික අයිතියක් තියෙනවා. අපි එන්නේ මේ පිනට බඩු ගන්න නෙවෙයි කියලා. සමහර මුදලාලි හිතায়න අපි පිනට බඩු ගන්න ඕන එකක් තියෙනවා නේද?
0: නිකන් අපි ණයට ගන්නවා වගේ
1: බලාගෙන ඉන්නවා. ණයට ගන්නවා වගේ. ඇයි බලාගෙන ඉන්නේ කියලාත් අහනවා.
0: ඔව්.
1: අපිට අර චෙක් කරන්න බෑ ගිහිල්ලා නේද? මේක කීයද මේ කීයද කියලා ඕන අර අයන්න බලන්න දෙන්නේ නැහැ කියලා. දැන් මේ මෙහෙමයි දැන් පාරිභෝගික වල අපිට නිකන් චණ්ඩිපාඩ දාන්නයි තියන්නේ නැහැ. හරි. හැබැයි අපිට නීතිමය රැකවරණයක් තියෙනවා පාරිභෝගික විදියට කොහොමද කරන්න කියලා. ඒ නිසා මේ මතක තියාගෙන මේ කියපු කාරණේ අනිවාර්යෙන් අපිට බිල් එකක් දෙන්න ඕනි. බිල් එකේ නිකන් රවුමට නිකන් නම විතරක් ලියලා තියෙන්න බෑ. ඒකේ අර ගැනුම් මිල, ඒවා විකුණුම් මිල මේ හැමදේම මම මේ කියපු දේවල් සඳහන් වෙලා තියෙන්න ඕනි. මේක තව ගොඩක් දේවල් තියෙනවා පාරිභෝගික පනතේ. ඉතින් මේ දේවල් වලින් අපිට රැකවරණය දීලා තියෙනවා. පාරිභෝගිකයෝ කියන්නේ හුදු නිකම් මේ යාචකයෙකු නෙවෙයි කියලා පාරිභෝගික විදිහට ඉන්න ඔයා මම දැනගන්න ඕනි නේද? පාරිභෝගිකව සම්බන්ධයෙන් කියද්දි ඉතින් අපිට වෙලෙන්දන් ගැන කියන්නත් තියෙනවා. ඒ වගේම ඉතින් අපිට පාරිභෝගිකයන් හොඳටම සලකන කසාගල සමූහ ව්‍යාපාරය ගැනත් කියන්න ඕනේ කියලා මට හිතුණා නිපුණික නේද?
0: අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද කසාගල කියන චාම්බර අපිට හොඳ විදිහෙම බාණ්ඩ ලබා දෙනවා වගේම තමයි මේ ලබා දෙන බාණ්ඩ වලට මේ
1: ඒ විශ්වාසනීයත්වය හරි වටිනවා නේද?
0: අනික අපෙන් ගන්න ගාන
1: සුහදශීලීත්වය වංචා හොරුබරු නැහැ. කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුපර් වෙතවා යන්න ඕනේ. ඒ නිසා තමයි ඔයාලට අත්‍යවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම ගන්න පුළුවන්. ශාකාවන් තියෙනවා. මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල වගේම ගම්පොල කියන තැන්වල ළඟම ශාඛාවට ගිහිල්ලා මේ සුපිරි වෙළඳසල් ජාලයේ අත්දැකීම විඳ ගන්න ඔයාලට යන්න පුළුවන්කමක් තියෙනවා. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන්ස්පර් වෙත අදම ගිහිල්ලා වෙනස බලන්න. අලුත් තැනක් අඩුම මිලක් කියන්නේ ඒ නිසාම තමයි.
0: ඊළඟට එන්නේ ඔයාගේ ටවුන් එකට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලෑස් වෙලා ඉන්න. මේ වගේ හොඳ සුපිරි වෙළඳසල් අත්දැකීමක් අරගෙන ඔයාගේ බඩකට පිරෙන්න කන්න.
1: ඊට පස්සේ මට කෑමයක් ගෙදි බිලක් ගෙන්න ඕනේ. හරි. මට ෂුවර් නෑ. මොනවා කරලා තියෙනවද දන්නේ?
0: ඒක අපේ ගෙදරින් හදාගෙන එකටත් බිල කරන් එන්නද මං? මං ඒකේ බිල අරන් ඇවිල්ලා ඔයාලගේ සල්ලි එකතු කරන් යන්නද?
1: තාම බුද්ධිමත් ළමෙක්. තාත්තා අහගෙන ඉන්නවද වැඩසටහන? නැද්ද? ඕෆෑ කපලා යවන්න.
0: මං යාට කියලා තියෙන්නේ උදේට හංග ඉන්න එපා කියලා ප්‍රෝග්‍රෑම් එක. මොකද ඊට පස්සේ ගෙදර ගියාම පස්සේ ආහාර ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. මොකද ඔයා සමහරක් වෙලාවට නිකන් හරි බාගෙට කතාවක් නවත්තලා ඉවර කරලා කියන්නකෝ. ඊට පස්සේ අපේ තාත්තා එතන ඉඳන් ගෙදර ගින් ආනෝ මේ අර කතාව ඉතුරු ටික මොකද්ද කියලා. මට ඒකට උත්තර දෙන්න බෑ. ඒ නිසා මං කියන්නේ නෑ ඔයා ආන්න එපා කියලා.
1: මේ මිනිස්සු අර පාඩු ඉන්න දෙන්න. අහන්න එපා කියන්නේ.
0: එහෙනම් ඉතින් අපි ආවම මේ සින්දුව.

0: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
0: සියයක්ම ඔබ යකේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක් නැතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.22.
4: හපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් මට උඹලට වරු කියන්න බෑනේ.
7: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
4: back to back සින්දු අහන්න.
8: Let's go.
9: Every weekday at 4 PM in Porto with Ashi Ali.
10: Sri Lanka's number 1 chart show.
11: Number 20.
12: Number 10.
13: Inga sunga padda kohe yanne.
11: Number 5.
12: Number 1.
14: Saturday weekend ekak happening karaganna.
15: Eta velathure janapriya sindu ekka dikata ekka palata. Sinasurada ude 10 indan dawal 12 wenakal.
16: Supreme Radio. Supreme Radio Super Hits 20 with Hasita.
17: Hasita. 89.1 89.3

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක.
1: උදේ 9:00 විනාඩි 26 දැන් වෙලාව. චාමරෝ දැකලා තියනවාද සමහර මිනිස්සු ඉන්නවා මේ කියන්නේ තමන්ගේ වේදනාව නැත්නම් තමන්ට තියෙන වේදනාව අනිත් මිනිස්සුන්ගේ පිට කරගන්න. දැකලා තියනවාද එහෙම මිනිස්සු ඉන්නවා?
2: දැකලා තියෙනවා. ඉතින් නේද
1: තමන්ට වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව අනිත් මිනිස්සුන්ගේ පිට කරගන්නවා. ඒ අතරේ තවත් සමහර මිනිස්සු ඉන්නවා අනිත් මනුස්සයාට මොන තරම් වේදනාවක් දැනනවද කියලා දැක දැක ඒ වේදනාව ඒ විදියටම කරනවා. ඒ වේදනාව ඒ දුක ඒ විදියටම දෙනවා. ඒ මිනිස්සුන්ට කොච්චර වෙනස් වෙන්න කිව්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කොතනකදී හරි ඒ වේදනාව ගන්න කෙනා ඉන්නවනේ, ඒ වේදනාවට ලක් වෙන මනුස්සයා ඉන්නවනේ. ඒ මනුස්සයා තමන් වෙනුවෙන් නැගිටිනවා චාමර. කොතනකද හරි ඒක අනිවාර්යම කරනවා. අන්නේ නැගිටලා ඒ මනුස්සයා නිකන් හරි හිතනොත් එහෙම මං ඒ වේදනාවම ඔයාටත් දීලා පෙන්නන්නද කියලා. මං ඔයාට දීලා කරන්නද? මං ඒ ඔයා මට කරපු දේ මම කරන්නද කියලා අහුවොත් අර ඒ වේදනාව දීපු කෙනා පොඩ්ඩක් බය වෙනවා. මොකද දන්නවා මේ මම දුන්නේ යාට වේදනාවක් නේද? ඒක තමයි කියලා එහෙම තේරෙන්න පටන් ගන්නවා. හැබැයි තෙන් කාලයත් එක්ක යනත් මිනිස්සුන්ට වේදනාවක් දීලිවර වෙලා ඔයාට ඒ වේදනාව ආවොත් ඔයා ගැන පසුතැවෙනවා නම් ඉතින් ඔයා කල්පනා කරලා බලනවා මොන තරම් වේදනාව දෙමනුසර දීලා තියෙන්නේ කියලා. ඔයා දීපු වේදනාවේ තරම මොන වගේද කල්පනා කරලා බලන්න. අපි ජීවත් වෙන්නේ හරිම පොඩි කාලයයි. ඒ පොඩි කාලය ඇතුළත තව මනුස්සෙක්ට වේදනාවක් දෙන්න ඔයා හිතනවා නම් ඔයා වේදනාවක් දෙන ගමන් නම් ඉන්නේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම මේ කරන වැඩේ හරිද කියලා. තව මනුස්සෙගේ වේදනාවකට ඔයා හේතුවක් වෙන්න එක හරිද කියලා කල්පනා කරලා බලන්න. මොකද අපි ජීවත් වෙලා ඉන්න පුංචි කාලේ ඒ වේදනාවම ආයි අපිට විඳින්න උනොත් එහෙම එතනින් එහාට අපේ ජීවිතේ මොන වගේ විදිහකට විසදෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගෙවන හැම වෙලාවකම ගෙවන තත්පරයකම අනිත් මිනිස්සුන්ටත් වේදනාවක් දෙන්න නැතුව ඔයත් සතුටෙන් ඉන්න උත්සාහ කරන්න. අන්න එතකොට ඔයාගේ ජීවිතේ අනිවාර්යෙන්ම සුඛිත මුදිත වෙලා ඔයාගේ ජීවිතේ ගැටගතු කරන්න පුළුවන්කම ලැබෙනවා.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන් කිසිම සතුටකට වේදනාව දෙන්න එපා නේද අපිට කියන්නේ. රහසින්වත් පව් කරන්න එපා කියලා නේද? එහෙම තමයි අපිට කියලා දීලා
1: තියෙන්නේ.
2: මතක් කරන්න ඕනේ ඉතින් දැන් ඔයාට ඔයාගේ ජීවිතේ දිනා ගන්න නම් අනුන් මැත්තේ නේද අනුන් කරන දේවල් වලට ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ නේ. තමන්ගේ ගමන තමන්ට යන්න තියෙන්නේ.
1: යන්න වෙනවා අනිවාර්යෙන්. මොකද සමහර අය ගමනක් යනවා කියලා දැකපු ගමන් ඉතින් වලකපන්න නම් හොඳට උදැල්ලයි සවලයි ඔක්කොම ටික අරන් එනවානේ.
2: අනිවාර්යෙන්.
1: එහෙම කරන්නේ නැතුව තව කෙනෙක්ට උදව් කරන්න උත්සාහ කරන්න. අන්න එහෙම කෙනෙක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය කවදාවත් අපිට වලවල් කැපුවේ නැහැ. කැපුවා නම් කැපුවේ සල්ලි වලවල් විතරයි චාවර. ඒ සල්ලි වලවල් කැපුවේ අපිට ගන්න පුළුවන් විදියට. ඉතින් ඒ නිසා අද සම්පත හොයා ගන්න. අද සම්පත ගත්තොත් එහෙම ආව කෝටිපති කරන්න වගේ මේ දිනදා වේදමට ඔයාට මුදල් හොයා ගන්නත් පුළුවන්කම ලැබෙනවා.
2: ඉතින් ඔයාලට මතක් කරන්න හදන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි ගැන. අද සම්පත ලොතරැයි කියලා කියන්නේ ඉතින් ඔයාලට තමන්ගේ දිනදා ජීවිතයේ දවසේ තියෙන ප්‍රශ්න ටික නැති කරගන්න තියෙන හොඳම අවස්ථාව. මහජන සම්පත දිනුම් මාරෙන් තමයි මේ ජයග්‍රහකය
1: තෝරගන්නේ.
2: හරි. එතකොට මේ මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් ජයග්‍රහකය තෝරගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් ඔයාට
1: තියෙනවා.
2: ඒ විතරක් නෙමෙයි අවසාන අංක 4 ගලපන්න රුපියල් 50,000ක් තියෙනවා. අවසාන අංක 3 ගැලපුණත් රුපියල් 4,000ක් තියෙනවා. තවත් සෙසු තෑගිත් ඔයාට දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. අද වියදමට ගැලපෙනම ලොතරැයිය තමයි අද සම්පත ලොතරැයි කියලා
1: කියන්නේ. චාමරෝයි සල්ලි හම්බ කරන්න අපි හිතන්නේ නැති වෙදි තියෙනවානේ. සල්ලි හම්බ කරන්න පුළුවන් පැති. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි හිතනවා අයියෝ කෙන්නම් සල්ලි හම්බ කරන්න අමාරුයි කියලා. හැබැයි අපිට හිතා ගන්නවත් බැරි විදිහේ අපි හරියට වැඩේ කරොත් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය වාහන හදන පැත්ත ගත්තත් එහෙම, වයරින් පැත්ත ගත්තත් එහෙම, එතකොට ඒසී කර්මාන්තය ගත්තත් එහෙම, ඔය එක එක පැති ගත්තාම අපිට හොඳට සල්ලි හම්බ ගන්න පුළුවන් චාමර. විශේෂයෙන්ම කාර්මික වැඩ ටික අපි දැනගෙන ඉන්නවා කියලා කියන්නේම අනිවාර්යෙන්ම අපිට කොතනකදී හරි හිතනකොට අපිට අසාව කරගෙන ඉන්නවා කියලා.
2: ඔය දැන් විදේශ ගත එහෙම රැකිය අවස්ථා ගොඩක් තියෙනවා නේද?
1: ඒකනේ රැකිය අවස්ථා ගොඩක් තියෙනවා වගේම තමයි දැන් අපි හරියට ඒ වැඩේ කරන්න දැනගත්තොත් එහෙම විදේශ ගත වෙන්න ඕනේ නැහැ චාමර. ලංකාවේ අපිට ඒ වැඩේ හරියට පිළිවෙලට ගන්න පුළුවන්, බිස්නස් එක ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා හිතන්න වෙල්ඩින් කර්මාන්තේ ඉන්න කෙනෙක් කියලා. වෙල්ඩින් කර්මාන්තේ වැඩවලට කොච්චර ඉල්ලුමක් තියෙනවද? ඒක සපයන්න මිනිස්සු හරි පොඩ්ඩයි චාමර. විශේෂයෙන්ම සපයන්න මිනිස්සු හරි පොඩ්ඩයි කියලා කියන්නේ මේක හරියට පිළිවෙලට සපයන්න ඉන්න මිනිස්සු පොඩ්ඩයි ඉන්නේ. දැන් කවුරු හරි ඇහුවොත් එහෙම මේ වෙල්ඩින් වැඩක් කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියන කියලා එතනදී ඔයාගේ නම කියවනවා නම් ඒ කියන්නේ ඔයා හරියටම වැඩේ කරලා තියෙන්නේ. ඒ නිසා වැඩක් කරොත් හරියටම කරන්න. අනික වෙල්ඩින් කර්මාන්තේ වා ඉන්නවා නම් ඒකට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න. එතකොට මිනිස්සු දන්නවා ඔයා වැඩේ 100%ක් හොඳට කරනවා. ඒ වැඩේ නිමාව 100%යි කියලා ඒගොල්ලෝ හොඳ ආකාරයෙන්ම දානවා. ඉතින් ඒ නිසා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න කෙනෙක් වෙන වෙල්ඩින් කර්මාන්තේ ඔයාට මුදල් හරියට හම්බ කරගන්න පුළුවන්. අනික එතනින් ඔයා ලාභ උපයන්නේ කොහොමද? එතකොට ඔයාගේ වියදම් ටික පාලනය කරගන්නේ කොහොමද? කරන්ට් එක යන්නේ මේ හැමදේම අඩු වෙනවනේ ඒක පාවිච්චි කරාම පස්සේ.
2: අනිවාර්යෙන්. මොකද මෙල්වා ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ විශේෂයෙන්ම අවම ලෝබර අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාවය ඉතා වැදගත්. නිසා පිරිපහදු නිරවද්‍ය වෙලඩින් සේවාවක් වට ලබා දෙනවා. SLS සහතික කියන ආවට ගැට දෙන එකක් නෙවෙයි. ඒක නිකම්ම අපිට පොත්වල නියම් ස්ටිකරයක් ගහලා ලව ගන්න බෑ.
1: බෑ.
2: SLS සහතික කළ පළමු වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉතින් කීර්තිමත් සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ. බය නැතුව අරගෙන ඔයාගේ නිෂ්පාදන කර්මාන්ත දියුණු කරගන්න, ඔයාගේ ආයතනය හා නැත්නම් ඔයාගේ කර්මාන්ත ශාලාව තව තවත් දියුණු කරගන්න, විශ්වාසය ඇති කරගන්න ඔයාලට හොඳ අවස්ථාවක් තියෙනවා. මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ ඔයා ගන්න ඕන.
1: සාමාන්‍යයෙන් සමහරුන්ට හිතෙන්න පුළුවන් හොඳ AC රූම් එකකට වෙලා මම ඔෆිස් එකකට වෙලා මාසෙට රුපියල් මේ 55,000ක් විතර ගන්න එක තමයි හොඳම දේ කියලා. හැබැයි චාමර ඊට වඩා තමන් මේ වගේ දෙයක් එහෙම හරියට ප්‍රගුණ කරගෙන තිබ්බොත් එහෙම හොඳටම කරන්නේ කොහොමද කියලා දැනගත්තොත් එහෙම ඔයාට හිතා ගන්න බැරි විදිහට ඔයා AC එකේ ඉඳන් ඔයාලේ වැඩේ කරන ගමන් ඔයා ඊතුරු බර ටිකත් හරි පිරවලට කරගත්තොත් එහෙම ඔයාට ওই හීනවලට යන එක ඉතින් ඒක ගැන අමුතුවෙන් කල්පනා කරන්න ඕනේ නැහැ. කට්ටක් කාලා හරි හීනවලට යන්න හොඳ පාරක් ඔයාට හොයාගන්න පුළුවන්. මේ වගේ බිස්නස් වලින් ඔයා හරියට සල්ලි හම්බ කරන විදිය හොයාගත්තොත් එහෙම
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
1: එහෙනම් ඉතින් අපි ඒකත් එක්කම කිටි විරාමකට යන්න ලෑස්ති වෙලා මතක් කරන්න.
2: වෙලාව පෙරවරු 9:00 AM 32 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා. යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕන. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
5: Melva මෙති දන්න කියන GI box bar.
6: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
9: එව මෙහෙව
10: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
11: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
12: සතිය දවස් පහේම දහවල් දෙකට
13: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා සුප්‍රීම් රේඩියෝ මගේ අද මගේ රට
14: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
12: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
13: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුර අපිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චානික බ්‍රස් ට්‍රේනර් සර්වේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චානික බ්‍රස් ට්‍රේනර් නුවර පාර කිරිපත් ගොඩ
2: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
3: ඔයන්නේ පඬිතු නෝන.
4: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
5: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
3: ආදමු ආදමු.
5: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
3: දෙන්නම්කො හොඳ වර්ගයේ.
5: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
6: මෙන්වා මෙතින් දන්න තියෙන GI බොක්ස් බෝඩ්.
7: ජීවිතේ වෙනසක් හොයන ඔබට
8: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
9: හිතට ශක්තිය
7: සිරුරට සුවය
10: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
9: ලස්සනට ඉන්න අලුත් රහස්
11: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
12: කලර්ස් ගුණ පිළිකෑම
13: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
9: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
7: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
14: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
15: Supreme Radio.

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. උදේනවයයි විනාඩි 50යි දැන් වෙලාව. හැකියන්නේ අදට අපි වැඩසටහන නිමා කළ යන ලෑස්ති.
1: ඊ මන් දැක්ක මේ තිබුණ නේද අර පන්දම් විරෝධතාවයක්. කරා පිටිය පැත්ත තිබුණා.
0: ඔව් මන් දැක්ක තියෙනවා
1: ෆොටෝ. පන්දම් අරගෙන යක්කුත් පිටියට ආවා. මගේ අදහසකම තියෙන්නේ නැත්තේ නේද? කොහොමද තෙල්ලින් දිනා ගන්න සාධාරණ උද්ඝෝෂණ කරන්න ඉතින් අයිතියක් තියෙනවා මිනිස්සුන්ට. ඒක ප්‍රශ්නයක් නෑ. පන්දම ගිය තැනක් කියලා මම මේ කල්පනා කළේ නේද? ඒ කාලේ මිනිස්සු දන්නව නම් නේද මේ දේව. හරි ඉතින් එහෙනම් අදට අපිට සමුගෙට යන්න වෙලා ලැබිලා තියෙන්නේ. අන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ කෝටිපති ධන නිධානයේ ලොතරැය ගැන. මතක් කරන්න හේතුව තමයි ඉතින් ඔයාගේ ජීවිත වටේ තියෙන හීන බලාපොරොත්තු ටික සාර්ථක කරගන්න ඔයාට රුපියල් 1000ක් 2000කින් බෑ නේද? කෝටි ගානක දිරුම් අවස්ථා තියෙනවා නම් කෝටි ගණක් ඔයාගේ අතර එකවර හම්බෙනවා නම් ඔයා බලාපොරොත්තු වන ඔයාගේ ව්‍යාපාරය කරන්න ඔයාගේ සිහින සැබෑ කරගන්න ඔයාට පුළුවන්. මේ සිහින සැබෑ කරන ලොතරැය තමයි ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය කියන්නේ. මැයි මාසේ ඔබට මතක් කරන්න ඕනේ මේ මාසේ මැයි මාසයේදී කඳු උඩ රටින් වාසනාවන්තයෙක් බිහි කළා. කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් තමයි බිහි කළේ. ඉතින් ඒ වගේම රටේ කබදර මුදලටත් විශාල දායකත්වයක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් කෝටිපතියන් දසලක්ෂපතියන් විසිලක්ෂපතියන් බිහි කරන අතරතුරේදී සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. වැඩි වැඩියෙන් ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් ගන්න කෝටි ගානක දිරුම් අවස්ථාව ඔයාට ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා.
0: එහෙනම් ඉතින් අපි ලෑස්ති මතක් කරන්න මේල් ඩෝල් ගැන. මොකද මේල් ඩෝල් ඉන්නවා අපි ළඟටම වෙලා. ඔයාට උන කැස්ස හෙම්බිරිස්සාව එකපත වේදනාව එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් මේල් ඩෝල් වලින් ඉක්මන් සහනය ලබා ගන්න. මොකද ඉතින් මේල් ඩෝල් කියන්නේ පැරසිටමෝල් විශේෂයක් කියනකත් අමතක කරන්න එපා. ඉතින් ඒ ගැන මතක් කරන ගමන් එහෙනම් අපි අදට වැඩසටහන නිමා කරල යන ලෑස්ති.
1: එනදී පරිස්සම වැඩික කරගන්න සතියන්තයක් එන්නේ නේද? සතියන්තේ මේ සතියන්තේ නම් කොහොත් යන මුදල් ඉතුරුල නැතුව ඇති පොසොන් සමරලා නේද? දැන් ගෙදෙට්ට වල පාඩු ඉන්න නේද?
0: යන කට්ටිය
1: මේ සතියත් කොහරි අයියන් කියලා ඉඳන් බෙරින්දෑවරු මහත්තුරුන්ට අඬ පෙර ගහන්න ලැස්ති වෙන්න එපා නේද?
0: ආයපා නේද?
1: පවුනේ ඉතින් ඇත්තරම මේ සතියේ ගෙද වැඩ ටිකක් කරගෙන නේද? දැන් ඉතින් ඊළඟට තියෙන දේවල් වලට ලෑස්ති වෙනත් අපිට තියෙනවනේ. පරිස්සමෙන් කොතන හිටියත් තියෙන වැඩ ටික කරගන්න අපේ අපට වටපිටාව පුළුවන් තරම් අපි පිරිසුදු කරගන්න උත්සාහ කරමු. හැමෝම එකතු වෙලා ශ්‍රමදාන ටිකක් පවත්වන්න නේද? ඒ වගේ දේවල් ඉතින් අපිට කරන්න පුළුවන් ග්‍රාමීය මට්ටමේ.
0: ජීවිතේ සමහර කාලවලට ඔයාට හම්බ වෙයි ඔය පහතර ඇදලා දාන මිනිස්සු. ජීවිතේ සමහර කාලවලට හම්බ වෙයි ඔයාට වචන වලින් කියා ගන්න බැරි තරම් උදව් කරන මිනිස්සු. ඔය හැමෝම අපිට හම්බ වෙනවා කියන එක මතක තියාගෙන ඔයාගේ ජීවිතයට කරදර බාධක ඒ හැමදේම එනවා කියන එක මතක තියාගෙන සත්‍යන්තයේ සතුටින් පරිස්සමෙන් කාලය ගත කරන්න. මොකද සමහර කාලවලට පෞල් ප්‍රශ්න අධිකාරණ බලාගෙන ගොඩාක් මිනිස්සු ඉන්නවනේ චාමර. ඊට පස්සේ ඊට එහා ගිහිලා රැකියාවේ ප්‍රශ්න අධිකාර ගන්න මිනිස්සු බලාගෙන ඉන්නවනේ. ඔයාට දේවල් එපා කරවන්න මිනිස්සු බලාගෙන ඉන්නවනේ. ඒ අතරේ ඔයාට

0: අඩුම තරම දෙතුන් දෙනෙක් හරිදී වාගේ ජීවිතේ යහපත් අත්වයට පත් කරන්න බලාගෙන ඉතින් ඒ හැමෝමත් එක්කම සතුටින් ඉන්න කියලා මතක් කරන ගමන් අපි අදට අපේ වැඩසටහන නිමා කරලා යනවා.
1: එහෙනම් ජය වේවා හැමෝටම, සුබ දවසක්, සුබ සතියන්තයක් වේවා. මං චාමර.
0: මම නිපුණිකා. මනිෂා වේ තියන්නේ අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ අරගෙන.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: අයිබෝවන් සුබෝදෑසන කැලුත් පැයක් වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 2යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

91.3 සුප්‍රීම් රේඩියෝ.

අයිබෝවන් සුබෝදා සරකුදේ දහයයි විනාටි තුොල හයි දැන් වෙලාව එකන්නේ සුප්‍රම් රේඩියෝ සුප්‍රීම් රිවෙස්ට ෆ්‍රයිඩේ තමයි මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්න අද තමයි ඔයාගේ දවස. අයිතින් කියන්න දෙයක් නෑ, ඔයා දන්නවා සිකුරාද කියලා කියන්නේ. අපි සම්පූර්ණයෙන් මේ දවස වාට තමයි වෙන් කළ තියෙන. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. කතා කරන්න විතරක් නෙවෙයි, කතා කරන ඔයාගේ හිතේ මේ වෙලාවේ මොනවගේ සින්දුවක්ද තියෙන්නේ, මේ වෙලාවේ වාට අහන්න ඕන කියලා හිතන සින්දුව මොකක්ද, ඕනම දෙයක් වාට කතා කළ මේ පැත්තට ඔන්න ඉල්ලගන්න චාන්ස් එක තියෙනවා. හැබැයි ඉතින් අනිවාර්යෙන් මේ පැය දෙකේ මේ පැත්තට කතා කරොත් විතරයි ඔයාට ඒ චාන්ස් එක මගෙන් හම්බ වෙන්නේ. හරිද? මම මේ කියන්නේ මගෙන් හම්බ වෙන චාන්සස් ගැන. ඒ චාන්ස් එක ඔයාට ගන්න පුළුවන් වෙන්නේ මේ පැය දෙකේ ඇතුළත මේ පැත්තට කතා කරොත් විතරයි. ඉතින් ඒ නිසා පරක් වෙන්න නැතුව ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් අපේ WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට WhatsApp message එකක් එවන්න ඔයාට චාන්ස් එක තියෙනවා 0118 893 8993. හරි, එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න ගමන් මතකයිනේ නේද මේ පැත්තට කතා කරන්න ඕනේ, මැසේජ් කරන්න ඕනේ. ඒත් එක්කම තව වැඩක් තියනවා කරන්න. ඒ තමයි ඔය යන්න ඕනේ සුප්‍රීම් රේඩියෝ ෆේස්බුක් අපේ පේජ් එක පැත්තට ගිහිල්ලා බලන්න ඒ පැත්තේ මොන මොනවද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අලුත් දේවල්, ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන් දේවල්, ඔයාගේ දැනුම වඩවන දේවල් කොටාරියක් ඒ පැත්තේ සිද්ධ වෙලා තියෙනවා ලස්සන ලස්සන විදිහට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ පැත්තට ගිහින් බලන්න කියන දේ මතක් කරගෙන ලස්සනම ලස්සන සින්දුවකින් රික්වෙස්ට් ෆ්‍රයිඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න ඕනේ. හරිද? වෙලාවත් මතක් කරගෙන සින්දුවට යන්න. දෙකටම අහගෙන ඉන්න 2:10 13 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 18 අයේ දැන්නලාපා. ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188
6: happening evening drive එක
5: lead කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
8: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
9: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
6: back to back සින්දු අහන්න
10: let's go
5: every weekday at 4 PM in Porto with Ashi Ali
11: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
12: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
13: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
14: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
14: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දෙසි බදීකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මම ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක තියක් හරිනවා. ජනාධිපති අරමුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිටත් ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු මගේ වචන දෙකේනවා. ලේට් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේට් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ඉතියි. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතිකලතර මණ්ඩලයට ඒක ආරම්භන්නට සවස් සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: වෙලාව මතක් කරන්න ගුදේ 10යි විනාඩි 36 දැන් වෙලාවා.
1: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB දනඩේ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඉගෙනන සර්.
5: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: ලංකාවේ අපේ කිරිබත් සහ පොල් රොටි වලට චීනයේදී රිදී පදක්කම කම්බෙලාලු. මේක තරඟයක් තමයි තිබිලා තියෙන්නේ. මේ සූප වේදින් සඳහා වූ තරඟයක් තමයි තිබිලා තියෙන්නේ චීනයේදී. ජය වේවා නේද?
0: කොහොමද ඉතින් කිරිබත් කියලා කියන්නේ ලංකාවේ අපිට අඳන්නේ වෙච්ච කෑමක් නෙචා. අපි හරිම ආසාවෙන් ගන්න සතුටෙදිත් කරන දුකෙදිත් කරන දෙයක් තමයි කිරිබත් කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
2: සතුටේදී දුකේදී ඡන්දේදී නේද?
0: ඔක්කොගෙදම ඉන්නේ කිරිබත් ළඟ අපේ.
2: දැන් ඉතින් පොල් රොටි මිල වැඩි කරන්න පාදින් නේද? ජාත්‍යන්තර සම්මාන හම්බුණා කියලා.
0: ඒකනේ.
2: පොල් රොටි හොඳේමි.
0: පොල්
2: රොටි නෙමෙයි.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වේ. ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: Request Friday. Supreme Request Friday.
1: ඔද 10යි විනාඩි 34යි දැන් වෙලාව. ලෑස්ති වෙන්න මේ පැත්තට කතා කරපු මැසේජ් කරපු කට්ටියව මතක් කරගෙන යන්න. මුලින්ම යනවා කොහෙටද? සඳ ලංකාවට මම යනවා. ඒ පැත්තෙන් තරුණිය මට කතා කරා. අක්ක මේ ගෙදර හැමෝමයි, යාළුවා හැමෝමයි, සුප්‍රීම් රේඩියෝ මේ වෙලාව වැහගෙන ඉන්න කට්ටිය හැමෝමයි එකතු කරගෙන මට රොෂාන් ෆෙනාන්ඩෝගේ ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. තරුණිය ඔය අහගෙන නේද හිටියේ? මම සින්දුව දුන්නා. ඔය අහගෙන හිටිය ඔන්න රොෂාන් ෆෙනාන්ඩෝගේ සුපෙම් සෝදක් කරන් සිඳු මම ඔයා වෙනුවෙන්ම දුන්න තාරුණි. ඒදක්කම් මට කතා කරා පිළියන්දල දම්පෙන් සරත් ප්‍රේමකුමාර එකතු කරගන්න කියලා. කට්ටියකගේම නම් කිව්ව වසන්තිය, වගේම සජිත, කෞශල්‍යා, චනුත්, මීෂා, නී, ලක්මිනි, සරත් පෙරේරා, මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සන සිඳුවක් දෙන්න කියලා තමයි ඒ විදිහට දම්පෙන් සරත් ප්‍රේමකුමාර අපිට කිව්වේ. හරි, ඉතින් වට්සප් එක පැතරත් යන තමයි ලෑස්ති වෙන්නේ. බණ්ඩාරගම මදූෂ ෆැෂන් ෂෝ එකේ අපි ඔයාල වහගෙන ඉන්නවා කසුනයි, අයි රේ ශක්කා, සංජු අක්කා, කල්යාණි නැන්දා, මනුෂි නංගේ, චතු නංගේ, ලක්මාලි නැන්දා, එතකොට රමණි නැන්දා, මයුරි, උෂානි, වසන්තා, රාණි, මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සිඳුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මේ කවුද මේ? අපි මොරටුවේ ලක්ෂාන් ෆ්‍රෙන්ච් කබට් එකේ සෙට් එක අපිවත් ලස්සනම ලස්සන සිඳුවකට එකතු කරගන්න. රන්දික, මදු, ලක්ෂාන්, අසංක, අපි හැමෝම ඔයාව හරි මාදුරින් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම සේරුවා විලට යන්න ඕනේ. මොකද ඒ පැත්තෙන් කෙඩිය සමුරසිංහ මැසේජ් එකක් කියවලා තියෙනවා. යාළුවා හැමෝමයි, පවුල හැමෝමයි ආදරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන සිඳුවක් දෙන්න කියලා. හැමිතින් ඉල්ලනකොට සිඳුවක් නොතී බෑනේ නේද? හරි, දෙකට මහගෙන ඉන්න ලස්සන සිංදුවක් ක්ලාස් එක කියලා තියෙනවා. ඔටක් පුළුවන් මේ පැත්තට කෝල් එකක් එහෙම දෙන්න 0112 510 510. එහෙම නැත්නම් ඔයාලා හිතනවා නම් කෝල් එකක් දෙන්න නම් වෙලාවක් නැහැ. හැබැයි මට මැසේජ් එකක් එවන්න පුළුවන් කියලා එවන්න ඕනේ 0118 89 3 89 3 කියන අපේ WhatsApp නම්බර් එකට ඔයාගේ ඔය ආදරණීය මැසේජ් එක. හරි, එහෙමනම් ඉතින් මේ හැමෝම මතක් කරගෙන, මතක් කරන්න ඕන දේවල් තායමත් වතාවක් මතක් කරගෙන මිල්ටන් මල්ලවරජි මහත්මයාගේ ලස්සනම ලස්සන සිඳුවක් අහන තමයි ලෑස්ති වෙන. දිගට මහගෙන 10යි විනාඩි 36යි දැන් වෙලාව.

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට දින දින තගින් දින දින තගින් තා තා තග

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනු කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේන සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
4: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
9: The welcome show.
1: I burn සුබදාසනක බල උදෑසන හන්න.
9: Supreme Radio the welcome show.
8: සතියේ දවස් පහේම උදේ 7ට.
9: The welcome show.
1: අනුග්‍රහය.
10: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනදි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: Meltdol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3
8: Supreme Radio.

0: අලුත් පැයක් වෙලාවම මතක් කරන්න නම් 11 විනාඩි එකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න 40ට දිනුම්.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස් ටේලර්ස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ හැමදේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕචි ගන්න
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එව මෙහෙව
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා Sri Lanka's number 1 chart show
1: number 20
0: number 10
7: inga sunga padda kohe yanne
1: number 5
0: number 1 saturday weekend ek happening karaganna
1: eta beta athure janapriya sindu ekka dikata ekka palata sinasurada ude 10 indan dawal 12 wenakal
0: Supreme Radio. Supreme Radio. Super Hits 20 with Hasita. The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: ලංකාවේ අපේ කිරිබත් සහ පොල් රොටි වලට චීනයේදී රිදී පදක්කම කම්බෙලාලු. මේක තරගයක් තමයි තිබිලා තියෙන්නේ. මේ සූප වේදින් සඳහා වූ තරගයක් තමයි තිබිලා තියෙන්නේ චීනයේදී. ජය වේවා නේද?
9: කොහොමද ඉතින් කිරිබත් කියලා කියන්නේ ලංකාවේ අපිට අනන්‍ය වෙච්ච කෑමක් නේද? අපි හරිම ආසාවෙන් ගන්න සතුටේදීත් කරන දුකේදීත් කරන දෙයක් තමයි කිරිබත් කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
3: සතුටේදී දුකේදී ඡන්දේදී නේද?
9: ඔක්කොගෙදම ඉන්නේ කිරිබත් ළඟ අපේ.
3: දැන් ඉතින් පොල් රොටි මිල වැඩි කරන්න පාදින් නේද? ජාත්‍යන්තර සම්මාන හම්බුණා කියලා.
9: ඒකනේ.
3: පොල් රොටි හොඳේමේ.
9: පොල්
3: රොටි නෙමෙයි.
8: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show 89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1082 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
3: සුවඳ දැනි දැනි දැනෙනවා
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
4: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: විතරට උදවිය මය හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
2: I birds the podcast එක වල උදෑසන හතයි.
4: Supreme Radio the welcome show.
0: සතියේ දවස් 5ම උදේ 7ට.
4: The welcome show.
2: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

නංගී ගෙදර ඉන්න හොඳම ළමයා අයියා දනි. නංගී කෙනෙක් ගැන මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පානදුරේ පැත්තේ ඉන්න නංගී කෙනෙක් ගැන ජගත් මට කතා කරා පානදුරෙන්. ඔන්න අද ජගත්ලට බර්ධේ පාටි එකක් තියෙනවා. ජගත්ගේ නංගිගේ, කියන්නේ මේ රේණුකා දමයන්තගේ අද බර්ධේ එක කියලා කිව්වා. විශ් කරන්න කියලා කිව්වා තරුෂි, එවගේම පියුමි සඳමාලි, වසන්ත, සන්ධ්‍යා, චන්දන, නිදුක, රසිකා, එවගේම කලින්දු, ප්‍රේමලාල්, ඒ විතරක් නෙවෙයි වත්සලා, රොස්සඳු, පියුමංජලි, මෙත්සඳු, කුමාර, මේ විතරක් නෙවෙයි තව යාළුවෝ කට්ටිය ගොඩාක් ඉන්නවා කියලා කිව්වේ හැමෝම අපේ රේණුකා දමයන්තිර ජගත්ගේ නංගිට හරිම ආදරෙන් විශ් කරනවා කියලා කිව්වා. ඉතින් රේණුකා, මේ ඔයා හරිම වාසනාවන්ත නංගි කෙනෙක්, හරිද? මොකද ඔයාට හම්බ වෙලා ඉන්නේ හරි හොඳ, ඒ වගේම හරි සහෝදර භක්තිය තියෙන අය කෙනෙක්. ඉතින් ඒ නිසා ඔය සහෝදරකම් ඔය විදිහටම ඉස්සරහට තියාගෙන යන්න මතක තියාගන්න ඕනේ. එහෙමනම් ඉතින් රේණුකා, ඔයාට විශ් කරනවා සුපම සුබ පන්දිනයක් වෙන්න කියලා. පවුලේ කට්ටිය විතරක් නෙවෙයි, සුප්‍රීම් රේඩියෝ අපි හැමෝමත් හරිම ආදරෙන් විශ් කරන ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඒ විදිහටම ඔයාට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන සුපම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා. ඒත් එක්කම යන්න ලෑස්ති වෙන්නේ කැස්බෑව පැත්තට. කැස්බෑවෙන් මට කතා කරා සමන්ත, එකතු කරගන්න කිව්වා යාළුවා හැමෝමයි. ඒ වගේම රණවිරුව හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනකොට පානදුරෙන් ජීවනී කතා කරා යාළුවා හැමෝමයි, සුප්‍රීම් රේඩියෝ අහන හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. හරි, එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එක දිගට එක පෙළට එකතු කරගෙන මමත් යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් සුබ සතයන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම ගිහිල්ලෙන් නම් සතුරින් පරිස්සමින් ආදරෙන් ඉන්න ආයමත් අපි දෙන්න ලබන සඳුදා උදේ 10ට සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් තුලින් හම්බ වෙමු. එහෙමනම් දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න 11:52 දැන් වෙලාව. මම මනීෂා, දිගටම සුප්‍රීම් රේඩියෝ එක්කම ඉන්නවා.

0: දැම් වෙලා අවදහවල් දොළහයි අසු නවය එකෙන් අසු නවය තුනෙන් ඔයා මේ හගෙනඉන්නේ සුප්‍රීම් රඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනටතහනය ලොතුරයිෙන් රුපියල් කෝටි 13 නමය අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්න.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි
2: වෙලා. අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: අසු නවයයි එක අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුනේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512
3: හප්පනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
3: Back to back, Sindhu Ahanna.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
8: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
9: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
10: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
10: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන හනෝනේ
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 Supreme Radio මගේ හඬ මගේ රටේ

0: கீதைய விந்தின்னமாக
1: சுப்ரீம் ரிக்வெஸ்ட் ஃப்ரைடே.
2: අයිබෝන් සුව දහවලක් වේවා හිතවතුනි. වෙලාවදවල් 12යි විනාඩි 28යි FM 91.1 91.3 ඔයා මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. හැම සිකුරාදම මේ හැම ෆ්‍රයිඩේම අපි ක්‍රියාත්මක කරනවා රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඔයාට පුළුවන් දවස පුරාවට ඔයාගේ හිතේ තියෙන සින්දුව අපේ ටයිම් ස්ලොට් එකට වෙලාවට ගැලපෙනවා නම් අපිට කෝල් කරලා කියන්න, නැත්නම් WhatsApp පැත්තට මැසේජ් එකක් උනත් දාලා වාට කියන්න පුළුවන්. මතක් කරන්න නම්බර්ස් 0718 89 83 83ට ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඒ විතරක් නෙවෙයි හිතවතුනි, ඔයාට අවස්ථාව තියෙනවා මේ අපිට දුරකතනමතුමක් කරන් කියන්න, කෝල් එකක් ගන්න අවස්ථාව තියෙනවා 0112 510 510. ඔයාට පුළුවන් අපිට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපි TikTok live වෙවිලා තියෙනවා. මතක් කරනවා අපේ Facebook pages දෙකක් තියෙනවා, අපි follow කරන්න. අපේ Insta page එකක් තියෙනවා, අපි follow කරලා තියාගන්න කියලා ඔයාට මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඉදිරියට හිතවතුනි digital ලස්සන ලස්සන වැඩ ගොඩාක් ඔයා වෙනුවෙන් අපි කරන්න ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම දැනගන්න අපේ ඔය social media platforms ඔක්කොමත් එක්ක ළඟින්ම අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වෙලාවේ TikTok live එකේ ලෝ පුරා වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව ගොඩක් අය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි මතක් කරනවා කුවේට් පැත්තෙන්, ඩුබායි පැත්තෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි නිමාෂා රත්නායක කුවේට් වලින් අපිද අහගෙන ඉන්නවා. ඉතින් ආවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා පිය සීලී, සුබ දහවලක් මල්ලි, ලොකුද ඌෂා, මද්දු සෙව්මි, ඊට පස්සේ චූටිදු නිමේෂා ආදරෙන් එකතු කරගන්න මහරගමෙන් පිය සීලී, ඊට පස්සේ ඉන්නවා ගිල්ෂාන් බණ්ඩාර, සනුජී ඉන්නවා, ඉෂූ ඉන්නවා. ඉතින් මේ විදිහට කට්ටිය අපිත් එක්ක ඉන්නවා. හම්සා ඉන්නවා කටාරවලි. මේ විදිහට ගොඩ දෙනෙක් අපිත් එක්ක එකතුලා ඉන්නවා. ඔයාලට පුළුවන් අපි ඇවිල්ලා අහනවා වගේම අපි බලන්න තත්තාව තියෙනවා TikTok live එක පැත්තට ආවොත්. අද දවස පුරාවට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම ඔයාට TikTok live ඇවිල්ලා බලන්න අවස්ථාව තියෙනවා කියලා මතක් කරනවා. චාවෝ මල්ලේ, චාවෝ මල්ලේ ඉන්නවා අපේ පැතුම් අයියා රෝමේ පැත්තෙන්. රයිට්, මේ හැමෝම එකතු කරගෙන අපි යනවා කමර්ෂල් බ්‍රේක් එකකටත් යන්න ඕනේ. ඊට කලින් මට හිතුණා ඔයාට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න. සිත්මල් හැඟුම් පුබුදන්නයි යන්නේ හිතවතුනේ. රයිට්, දවල් දෙක වෙනකම් මං ඉන්නවා මේ පැත්තේ, මැක් ඉන්නවා මේ පැත්තේ. වෙලාව දවල් 12යි විනාඩි 30යි දැන්.

0: තත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: හැමතේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
8: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
0: The welcome show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The welcome show
1: අනුග්‍රහය
9: ඉන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ ගැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා මම කිව්වනේ හිමින් යමු කියලා
4: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ගින්නන් සර්.
8: The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ලංකාවේ අපේ කිරිබත් සහ පොල් රොටි වලට චීනයේදී රිදී පදක්කම කම්බෙලාලු. මේක තරගයක් තමයි තිබිලා තියෙන්නේ. මේ සූප වේදින් සඳහා වූ තරගයක් තමයි තිබිලා තියෙන්නේ චීනයේදී. ජය වේවා නේද?
3: කොහොමද ඉතින් කිරිබත් කියලා කියන්නේ ලංකාවේ අපිට අනන්‍ය වෙච්ච කෑමක් නේද? අපි හරිම ආසාවෙන් ගන්න සතුටේදීත් කරන දුකේදීත් කරන දෙයක් තමයි කිරිබත් කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
4: සතුටේදී දුකේදී ඡන්දේදී නේද?
3: ඔක්කොගෙදම ඉන්නේ කිරිබත් ළඟ අපේ.
4: දැන් ඉතින් පොල් රොටි මිල වැඩි කරන්න පාදින් නේද? ජාත්‍යන්තර සම්මාන හම්බුණා කියලා.
3: ඒකනේ.
4: පොල් රොටි හොඳේමේ.
3: පොල්
4: දාලා. රොටි නෙමෙයි.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
5: වෙලව දව 12යි විනාඩි 46යි හිතවතුනි FM 89.1 89.3න් ඔයාමේ හගෙන ඉන්නේ Supreme Radio. Request Friday අදවස පුරාවට ඔයාලට පුළුවන් ලස්සන සින්දු වලට ඔයා ආස කට්ටිය විකුතු කරගන්න. ඔයා කැමති සින්දුව අපෙන් ඉල්ලන්න නැත්නම් අවස්ථාව තියෙනවා. පොඩිම පොඩි කොන්දේසියක් තියෙනවා. වෙලාවට ගැලපෙන්න ඕන. ඕන සින්දුවක් ඉල්ලන්න පුළුවන්. මොකද දවස පුරාවට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම අද ඔයාට ලයිව් බලා ගන්න පුළුවන්. අපි විකුතු කරගන්නවා ගිහන් සමර වීර හංසජිත් අපේ පැතුම් ඇවිල්ලා තියෙනවා සෑහෙන කාලෙකින් මේ පැත්තට. අපේ පැතුම් කියන්නේ අපේ රෝමයේ පැතුම් නෙමෙයි වෙන පැතුම් කෙනෙක් පැතුමා. එත් එකම අපි එකතු කරගන්න අංජුනී නවසිලන්ත පැත්තෙන් ඉන්නවා, කුවේට් පැත්තෙන් හම්සා ඉන්නවා, කටාර පැත්තෙන් අපේ නිමාෂා රත්නායක ඉන්නවා, එත් එකම ශලින් ඉන්නවා, තාරුණී සංදීපනී ඉන්නවා. අපි යනවා වට්ස්ඇප් පැත්තට. වට්ස්ඇප් පැත්තේ අපිත් එක්ක ඉන්නවා කවුද මේ සමරසිංහ ඉන්නවා. එත් එක්කම සිළු දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මියුරු ගීතයක් ගුණට මුසු කරන්න කියලා දාලා තිනු. රයිට්, අපි ගුණට මුසු කරන්න මියුරු ගීතයක්. උපුල් ජයවර්ධන අපි වහගෙන ඉන්නවා, ලක්ෂ්මණ එකතු කරගන්න මඩපාත පැත්තෙන්, ඒත් එක්කම අනුර පුස්සල්ලව පැත්තෙනුත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනු. මේ විදිහට තමයි කට්ටිය අපිව අහගෙන බලාගෙන ඉන්නේ හිතවතුනි. ඒත් අපි ලස්සන සින්දුවක් අහලා ඊළඟ පැයට යන්න තමයි මේ විදිහට සූදානම් වෙන්නේ නේද? දවස පුරාවට එක දිගට සුප්‍රීම් රේඩියෝ වහගෙන ඉන්න. දවල් 2 වෙනකන් මං ඉන්නවා මෙහේ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Request Friday.
1: கீதைய விந்தின் மாஹா.
0: Supreme Request Friday. යන ප්ලේ වෙන සින්දු ටික නම් මට ඇහුණා. ඉතින් හරිම සතුටුයි. පොඩ්ඩක් ආයි පාරක් කෝල් කරලා අපිට අපෝසරයක් නම කිව්වොත් අපි තවත් සතුටුයි. එතකම අපි එකතු කරගන්න ඕනේ කට්ටියව. ඉනාය ඉන්නවා අපේ ලයිව් එකේ. ඉනාය අයබෝවන්, වර්ණි අයියා ඉන්නවා අපේ ලයිව් එකේ. මම හිතන්නේ ඉතාලිය පැත්තේ ඉඳන්. එතකම අපිත් එක්ක අංජුනි ඉන්නවා, එත් එක්කම ගිෂු ඉන්නවා, කාවිංග ඉන්නවා, මේනක සඳුරුවන් මම හිතන්නේ මොන්රාගල පැත්තෙන් අපිත් එක්ක එකතු වෙනවා, සිරි කුමාර්. එතකම අහිංසා අපිව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. හරින් ඉඳුවර ඉන්නවා අපිත් එක්ක. මේ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා අපිත් එක්ක. තරිඳු තිසර ඉන්නවා අපිත් එක්ක. අපි යනවා අපේ වෙබ්සයිට් එක පැත්තෙන්. අපි වහගෙන ඉන්නවා මාලදිවයින පැත්තෙන් නිශාන් අයිය ඇතුළු පිරිස. ඉතින් කමල් අයියගේ බර්ත්ඩේ එක අදලා ඕන. කමල් අයියා, wishing you a very happy birthday. සුප්‍රීම් රේඩියෝ ආන අපේ මාලදිවයින ඉන්න සෙට් එක අපි බොහොම ආදරෙන් මතක් කරනවා. ඉනාය ආයුබෝවන් කියලා මැසේජ් එකක් දාලා තිනවා. ආයුෂ බොහෝ වේවා ඉනාය. එතකොට බිග් බොස් කවුද මේ? බිග් බොසුත් අපිත් එක්ක ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. රයිට්. ඉතින් පැයේ මුලම අපි ලස්සන සින්දුවක් ඇහුවා. දෙවන සින්දුව තමයි මේ විදිහට අහන්න යන්නේ. ලස්සන සින්දුවක් ඈ. මම සෑහෙන ආස කරන ගායකයෙක්ගේ, මට විශ්වාසයිවත් සෑහෙන ආදරය කරන ගායකයෙක්ගේ සින්දුවක් තමයි මේක. දමිතවත් එකතු කරගන්නවා. හායි, ගුඩ් මෝර්නින් කියලා දාලා තියෙනවා. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපිට, විශේෂයෙන් අපිට සුප්‍රීම් රේඩියෝට. මොකක්ද දන්නව? සෑහෙන පිරිසක් අපි වහන් ඉන්නවනේ. දැන් කටාරවල ඉන්න කට්ටියට වෙනම වෙලාවක්. දැන් නවසීලන්තේ ඉන්න කට්ටිය ගුඩ් නයිට් ලු අපිට. ඒ කියන්නේ ඒගොල්ලන්ට දැන් රෑ. ඉතින් එක එක රටවල ඉන්න කට්ටියට එක එක වෙලාව. අපි හරි සතුටින් ඒක බාර ගන්නවා. මොකද මේ අපි හරිම සතුටුයි. මොකද ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ නේ සෑහෙන පිරිසක් පිටරටවල ඉඳන් අපි වහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා. ඉතින් අපි හරි ආඩම්බරයි ඒ පිළිබඳව, නිහතමානීව ආඩම්බර වෙනවා. රයිට්. ඉන්න හැමෝම එකතු කරගෙන ලංකාවේ වේවා, ලෝකේ වේවා, නවසීලන්තේ නේ, අඟහරු ලෝකේ වේවා නේ, පෘථිවියෙන් එහා ලෝකේ ගුණත් කමන්නේ. අපි එකතු කරගෙන යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. දවල් 2 වෙනකන් මං ඉනෝ මේ පැත්තේ.

0: 89.1 Supreme Radio.
1: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
5: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: back to back සින්දු අහන්න
6: let's go
1: Every weekday at 4 p.m. in Porto with Aashi Ali.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අතරෙන මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
1: හිතට ශක්තිය
2: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
1: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් ගුණ පිළිකෑම
4: ජාපෝනි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: The Welcome Show.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: ලංකාවේ අපේ කිරිබත් සහ පොල් රොටි වලට චීනයේදී රිදී පදක්කම කම්බෙලාලු. මේක තරගයක් තමයි තිබිලා තියෙන්නේ. මේ සූප වේදින් සඳහා වූ තරගයක් තමයි තිබිලා තියෙන්නේ චීනයේදී. ජය වේවා නේද?
4: කොහොමද ඉතින් කිරිබත් කියලා කියන්නේ ලංකාවේ අපිට අඳන්න වෙච්ච කෑමක් නේද? අපි හරිම ආසාවෙන් ගන්න සතුටේදීත් කරන දුකේදීත් කරන දෙයක් තමයි කිරිබත් කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
9: සතුටේදී දුකේදී ඡන්දේදී නේද?
4: ඔක්කොගෙදම ඉන්නේ කිරිබත් ළඟ අපේ.
9: දැන් ඉතින් පොල් රොටි මිල වැඩි කරන්න එපා ඉතින් නේද? ජාත්‍යන්තර සම්මාන හම්බුණා කියලා.
4: ඒකනේ.
9: පොල් රොටි හොඳේමේ.
4: පොල්
9: රොටි නෙමෙයි.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show.
0: අසු නවයයි එක. Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 8 6 18 22
2: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
5: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
2: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
7: වෙලව දවල් 1:33 හිතවතුනේ අපි දෙවනි පැයේ මැදභාගයේ තමයි ඉන්නේ. ඉතින් අපිට තව පොඩි වෙලාවක් ලයිව් එකේ ඉන්න පුළුවන්. ඉක්මනට TikTok ලයිව් එක පැත්තට එන්න කියලා මතක් කරනවා. ගුවනි ගයත්මා අපිත් එක්ක ඉන්නවා. නේ වෙනස් නමක් නේ ගුවනි ගයත්මා අපිත් එක්ක ඉන්නවා. ඉතින් බොහොම ආදරෙන් එකතු කර ගන්නවා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ හිරා නිදුවර අපිත් එක්ක ඉන්නවා. එයාවත් අපි බොහොම ආදරෙන් එකතු කර ගන්නවා. ඉතින් මේ විදිහට ගොඩ දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. නවෝත් අත්සරවත් අපි එකතු කර ගන්නවා. ලසන්දවත් අපි එකතු කර ගන්නවා. ඒත් එක්කම අපි යනවා කළුතර පැත්තට. අපේට කතා කළා කළුතරින් කැලුම් කතා කළා කිව්ව හැමදාම වගේ අපි වහගෙන ඉන්නවා කියලා. මාවනෙල්ල පැත්තෙන් දේශප්‍රිය වගේම වස්කඩුව පැත්තෙන් අපි එකතු කර ගන්නවා අපේ යාළුවා. කවුද දේශා? ඒත් එක්කම තිලක් අයියා කතා කළා බොරලස්කමු පැත්තෙන්. එයාවත් අපි බොහොම ආදරෙන් එකතු කරගෙන පිළියන්දල පැත්තෙන් නිශාන්ත පිළියන්දල නෙවෙයි කහදුරුව බේකරි සෙට් එකම එකතු කරගන්නවා කියලා නිශාන්තයි අපිට කතා කළේ. ඉතින් මේ විදිහට තමයි කට්ටිය අපි වහගෙන ඉන්නේ. අපි ඉතින් සිකුරාද කියලා කියන්නේ කොහොමත් බොහොම අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයා ආදරය කරනවා ආස කරන සින්දු තමයි දෙන්නේ. ඉතින් අපින් කෙනෙක් ඉල්ල තිනවා ජපානයේ ඉන්න අපේ කවුද එයත් පැතුම් කෙනෙක්. ඉතින් පැතුම් අපින් ඉල්ලලා තිනවා මේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන් නම් චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න කියලා කියනවා. ඉතින් අපි එයාට ඒ සින්දුව දෙන යා විතරක් නෙවෙයි මේ වෙලාවේ අපි අහගෙන බලාගෙන ඉන්න හැමෝම එකතු කරගෙන මමත් සෑහෙන්න ආස සින්දුවක්. කොහොමද ඉතින් චාමර වීරසිංහගේ සින්දුව අපිට සෑහෙන්න ළඟයිනේ. අපිට දැනෙනව වැඩි ටිකක් ජීවත් එකතු කරගෙන ජීවත් ජීවනි එකතු කරගෙන අපි යනවා උස්සංගොඩ පැත්තට. වෙලවදවල් 1:35 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රස් ටේලර්ස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
1: I work for that Rakavala udasana hada.
7: Supreme Radio the welcome show.
8: Satya davas pahema ude hatata.
7: The welcome show.
1: Anugrahaya.
9: Wartha pita wartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.9 ata ikmagu davanta supiritaya galaba dimin rathe sangwardaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiya mahatana sampatha tanani tahane weladigena obat koti patiye kuwan.
8: Meltol hisarathaya una sempratishyawa angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3
8: සුප්‍රීම් රේඩියෝ
11: වෙලාව දවල් 1:48 හිතවතුනේ මේ කියන්නේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ ඊළඟට නිමේෂන වැඩේ කන්ටිනියු කරන් යන එනං අද සිකුරාද කියලා කියන්නේ මේ වීකෙන්ඩ් එක පටන් ගන්නවා. ඉතින් අද දවස හරිම උද්යෝගමත් දවසක්. සතියේ උද්යෝගමත්ම දවස තමයි සිකුරාද කියලා කියන්නේ. ඉතින් හැමෝම ආසාවෙන් හැමෝම හරි කැමැත්තෙන්නේ ඉන්න දවස තමයි සිකුරාද කියලා කියන්නේ. ඉතින් enjoy කරන්න, පරිස්සමෙන් enjoy කරන්න, සතුටු වෙන්න, විනෝද වෙන්න, තමන්ගේ ප්‍රවේශම පරිස්සම ගැන හිතන්න කියලා මතක් කරනවා. දවස පුරාවට Supreme Radio හංග ඉන්න කියලා මතක් කරනවා ඔයාටනේ. ඉතින් අද දවස පුරාවට ඔයාට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම TikTok live බලා ගන්න පුළුවන්. අපිට මැසේජ් කරන්න. ඉතින් අපේ Facebook profiles දෙකක් තියෙනවා, pages දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපි follow කරලා තියාගන්න. TikTok channel එක මේ අවස්ථාවේදී follow කරපු හැමෝටම බොහොම ස්තුතියි. ගින් බලන්න ඔයගොල්ලෝගේ ජීවිතේර ගන්න දේවල් ගොඩක් ඒ පැත්තේ තියෙනවා. එහෙනම් අපි යන්න තමයි හදන්නේ. අදට මම යනවා. ඉතින් නිමේෂ ඇවිල්ලා වැඩේ continue කරන් යනවා. එහෙනම් ජය වේවා. සුබ දවසක්. මං මැක්.

0: good afternoon the velava daval dekai vinadi dekai
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩේ තහනේ රුපියල් 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ මේක

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: සවල් දෙකයි විනාඩි 8යි දැන් වෙලාව. අයිබෝවන්, ගුඩ් ආෆ්ටර්නූන්. ජුලි මාසේ 3 වෙනි සිකුරාදා දවස තමයි අද දවස. ඉතින් සිකුරාදා කියලා කියන්නේ විශේෂයි. මොකද රික්වෙස්ට් ෆ්‍රයිඩේ, වාගේ හිතේ තියෙන සින්දුව අදවාට මම දෙනවා. ඒක නිසා මේ මෙතර කෝල් එකක් දෙන්න පුළුවන් ඔයාට. 0112510510ට, එහෙමත් නැත්නම් 0718893893 වට්ස්ඇප් මෙසේජ් එකත් එවලත් ඔයාට පුළුවන් ඔයා කැමති සින්දුව මගෙන් ඉල්ලගන්න. ඒ විතරක් නෙවෙයි, www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපි ඔන්ලයින් අහන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ වෙලාවේ මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් අපේ TikTok live එක පැත්තට එන්න. ඒ පැත්තට ඇවිල්ලා ඔයා සින්දුව මගෙන් ඉල්ලගන්න ඔයාට දවසේදී අවස්ථාව තියෙනවා. හවස 4 වෙනකන් ඉන්න මම මේ පැත්තේ ඉක්මන් කරන්න. ඉතින් රයිට්, හරි, එහෙනම් සුබුරුදු විදිහට වැඩේ පටන් ගන්න තමයි ලස් වෙන්නේ. දවල් 2:09 දැන් මන්නේ මේෂා.
2: එමල පැනලා

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි වෙනාට 16යි දැන්
2: දශක පහක් පුරා පිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රස්ටේන සරමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: Sri Lanka's number 1 chart show
5: number 20
4: number 10
5: inga sunga padda kohe yanne
4: number
5: 5
4: number 1
3: saturday weekend ek happening karaganna
1: eta vela thore janapriya sindu ekka dikata ekka palata sinasurada udaye 10 indan dawal 12 wenakal
3: Supreme Radio. Supreme Radio. Super Hits 20 with Hasita.
6: ආ ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
7: මල්ලි, කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්.
8: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට.
7: අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
9: පිටරට උදවිය මම හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
7: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
6: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
3: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්
11: Supreme Radio.

දවල් දෙකයි වෙනාඩි 23යි දැන් වෙලාව. රික්වෙස්ට් එකක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ. අපේ බිෂුගේ රික්වෙස්ට් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මතක් කරනවා මේ පැත්තට එන්න ඕනේ කොහොමද කියලා. 0112510510 කෝල් එකක් දිලා එන්න පුළුවන්. එහෙම නැත්නම් 0818898939 3ට WhatsApp message එකක් දාලා ඔයාලා මේ පැත්තට එන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ TikTok live එකට එන්න. TikTok live එකට ඇවිල්ලා කමෙන්ට් කරන්න පුළුවන් ඔයා කැමති මසින්දු අනේ අක්කේ මට මේ සින්දුව දෙන්න කියලා. එතකොට මම අනිවාර්යෙන් මේ සින්දුව ඔයාට දෙනවා. රයිට් එහෙනම් අපි යනවා අපේ බිෂුගේ රික්වෙස්ට් එකට. දවල් දෙකයි වෙනාඩි 23යි දැන් 24යි.

0: 89.1 Supreme Radio.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 139 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න. Happening evening drive එක
3: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මට උගලට වරු කියන්න බෑනේ
6: මොනි කර තරුවක් තමත් මොනි කර තරුවක්
7: back to back සින්දු අහන්න
8: let's go
9: every weekday at 4 PM in Porto with Ashi Ali
10: the welcome show
11: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන
12: ලංකාවේ අපේ කිරිබත් සහ පොල් රොටි වලට චීනයේදී රිදී පදක්කම කම්බෙලාලු. මේක තරගයක් තමයි තිබිලා තියෙන්නේ. මේ සූපවේදීන් සඳහා වූ තරගයක් තමයි තිබිලා තියෙන්නේ චීනයේදී. ජය වේවා නේද?
13: කොහොමද ඉතින් කිරිබත් කියලා කියන්නේ ලංකාවේ අපිට අඳන්නේ වෙච්ච කෑමක් නේද? අපි හරිම ආසාවෙන් කන සතුටේදීත් කන දුකේදීත් කන දෙයක් තමයි කිරිබත් කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
12: සතුටේදී දුකේදී ඡන්දේදී නේද?
13: ඔක්කොගෙදම ඉන්නේ කිරිබත් ළඟ අපේ.
12: දැන් ඉතින් පොල් රොටි මිල වැඩි කරන්න පාදින් නේද? ජාත්‍යන්තර සම්මාන හම්බුණා කියලා.
13: ඒකනේ.
12: පොල් රොටි හොඳේමේ.
13: පොල් දාලා
12: රොටි නෙමෙයි.
14: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
10: The Welcome Show.
15: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
16: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වේ. ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.
15: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3
8: සුප්‍රීම් රේඩියෝ
10: රේඩියෝ
8: රේඩියෝ
10: මගේ හඬ මගේ රටේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: නවලව දවල් දෙකයි වෙනාඩි 46යි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I burst the bodas and I can well over there son
4: hello. Supreme Radio the welcome show.
2: Satya දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
8: Travel with Supreme.
1: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
9: 89.1 89.3

0: Request Friday. Geetaya Vindinna Maha. Supreme Request Friday.
1: හවස තුනයි නෑ හවස තුනට තව වෙලා තියෙනවා. මම බැලුවේ ඔයගොල්ලෝ අවදානම් ඉන්නවද කියලා. හවස තුනට තව තියෙනවා විනාඩි 5ක්. දැන් වෙලාව තවල් දෙකයි විනාඩි 55යි. මේ වෙලාව යන ලෑස්ති වෙන්නේ තවත් රික්වෙස්ට් එකකට. මේ රික්වෙස්ට් එක මගෙන් ඉල්ලුවේ මම අහගෙන ඉන්න කෙනෙක්. මේ පැත්තට මට කෝල් කර අපේ මොරටුවෙන් ජයමාල් කෝල් කළා තමයි මගෙන් මේ සින්දුව ඉල්ලුවේ. හැම කෙනෙක්වම මේ සින්දුවට එකතු කරගන්නවා කියලා තමයි අපේ ජයමාල් මට කිව්වේ. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ මේ පැත්තට කතා කරලා අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ දවසේ ඔයාගේ හිත ඉල්ලන ඔයාගේ අහන්න මාස සින්දු ටික මගෙන් ඉල්ල ගන්න. බිඳුවයි කෑකයි දෙකයි 510 510ට කෝල් එකක් දෙන්න පුළුවන් ඔයාට. එහෙමත් නැත්නම් 0718 89 83 89 3ට WhatsApp message එකක් කියලත් ඔයාට පුළුවන් මේ පැත්තට ඔයා කැමති සින්දුව මගෙන් ඉල්ල ගන්න. ඒ වගේම අපේ

ටික්ටොක් ලයිව් එකට ඇවිල්ලා තොට රෙක්වෙස්ට් කරන්න පුළුවන් අනේ මට මේ සින්දුව දෙන්න කියලා. එතකොට මම අනිවාර්යෙන්ම සින්දුව දෙනවා. රයිට්, අපි දැන් යනවා අපේ ජයමාල්ගේ රෙක්වෙස්ට් එකට. අහගෙන ඉන්න හවස 4 වෙනකන් දවල් 2:56 දැන්.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Request Friday.
1: கீதைய விந்தின் மாஹா.
0: Supreme Request Friday.
2: අවසතනයි විනාඩි 4යි දැන් වෙලාව. ඉතින් ඔන්න සින්දු කැෆේ නෙමෙයි අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා දන්නවා. අර මේම ඉතින් දවස් ගානක් ඉතින් එකම විදිහට එකම වෙලාවෙ එකම ප්‍රෝග්‍රෑම් එකනේ කරන්නේ. නම පොඩ්ඩක් එහෙම වෙනස් වෙන්න පුළුවන් ඒව තමයි. රයිට් ඉතින් මේ දන්වන සාමාන්‍යයෙන් ඔයා දෙවෙනි පැය පටන් ගත්ත ගමන්ම මම මොකක්ද කරන්න හදන්නේ කියලා හරියට හරි ඉතින් අපේ ලයිව් එකේ ඉන්න යාළුවෝ කට්ටියව මතක් කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. සුපුරුදු විදිහට අද මගේ ලයිව් එකේ ෆස්ට් කමෙන්ට් එක කවුද දැන් මේ? ගිෂු තමයි දැන් මේ. ඉතින් ඔන්න ඉස්සල්ලාම මම ගිෂුව එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඒ වගේම අපේ නවංජනා ඉන්නවා, තාමර ඉන්නවා, රොත් ඉන්නවා, ඒත් එක්කම නාලක ඉන්නවා, රම්යා ඉන්නවා කුවෙට් වලින්, ඒත් එක්කම නිෂා ඉන්නවා කුවෙට් වලින්, ප්‍රියන්ත ෆනාඩු ඉන්නවා, ගිම්සර ඉන්නවා, පසන් විජේසිංහ, ඒ වගේම බද්‍රිකා ඉන්නවා, මෙවන් ඉන්නවා, සීෂෙල්ස් වලින් අපේ සාශී නිදුමෙන් ඉන්නවා, ඒත් එක්කම සිතුම් ද සිල්වා ඉන්නවා, තදාශී ඉන්නවා, කාලෙකට පස්සේ මේ පැත්තට ඇවිල්ලා, ඒත් එක්කම මෞරන් ඉන්නවා, ඇන් ඉන්නවා, චලිතත් ඔන්න චලිතවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ තිසාකිය ඉන්නවා, තරින්ද ඉන්නවා, මනීෂා ඉන්නවා, ලතා ඒකනායක ඉන්නවා, ශලිනි ඉන්නවා, සසදි ඉන්නවා, ඩිලෙන් ඉන්නවා, ඩිලංකා ඉන්නවා, හසන්ජිත් නෙමෙයි හංසජිත්, මට හැමදාම එයාගේ නම වැරදෙනවානේ, හංසජිත්. හරි, ඊට පස්සේ අශෝක ඉන්නවා, හර්ෂණී මල්කා ඉන්නවා, ඒත් එක්කම ඕෂද අශේන් ඉන්නවා, දමිත ඉන්නවා, මංජු ඉන්නවා, සෙනෝ ඉන්නවා, අපේ ඒ වගේම කවිෂ හරි වෙන්න ඕනේ, ශ්‍රිෂ් ඉන්නවා, සුරංග ඉන්නවා, ඉශ්‍රායල් වලින්, ඒත් එක්කම සෆීක් ඉන්නවා, කුසල් ඉන්නවා, මොහමඩ් ඉන්නවා, අමාය ඉන්නවා, දිලනි ඉන්නවා, අපේ එරන්ද ඉන්නවා, එමිත් ඉන්නවා, සෙවුම් ඉන්නවා, එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම තව කවුද මේ ඉන්නේ? ප්‍රසන්දිකා ඉන්නවා, දිල්ෂාන් ඉන්නවා යුකේ වලින්, අපේ සසේ ඉන්නවා ජපන් වලින්, ඒත් එක්කම කවිෂා අගල් කෙනෙක්ලු කවිෂාත් එකතු කරගන්නවා, නෆාෂා හයි කියලා මැසේජ් එකක් එවර තියෙනවා, හයි නෆාෂා. එතක මරමින් දෙයාපා ඉන්නවා, නාලක ඉන්නවා, නාලකවත් ඔන්න මතක් කරා, දනා ඉන්නවා, හායි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා, හායි. එතකම රමේෂ් ඉන්නවා, රමේෂ්වත් ඔන්න ඊළඟ සින්දුවට ගොඩක් ආදරේ මම එකතු කරගන්නවා. හරි, ඉතින් මේ විදිහට තමයි අපේ යාළුව සෙට් එක ඉන්නේ. එමිත් ඉන්නවා, කුමාර ඉන්නවා, මේ කට්ටියවත් ඔන්න එකතු කරගෙන, අයේෂ් හායි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා, රූමා ඉන්නවා, එතකම නූනුස් ඉන්නවා. ඔන්න මේ සෙට් එක එකතු කරගෙන අපි යන්න ලෑස්ති වෙන්නේ අපේ සයිනී මගෙන් ඉල්ලපු රික්වෙස්ට් එකකට. සයිනී එකතු කරගන්න ඕනේ කුරුණෑගල. රයිට්, එහෙනම් ඔන්න හවස හතර වෙනකන් මම වහගෙන ඉන්න කියලා තව මතක් කරනවා. හවස 3යි, වෙනාඩි 7යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඔයා වටේ ඉන්න අය දුවන පාර දිහා බලන්න එපා. ඔයා දුවන පාරේ ඉස්සරහා විතරක් බලන්න. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: ජීවිතේ වෙනසක් හොයන ඔබට
1: අපරණේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
2: හිතට ශක්තිය
0: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
1: සමහරයි කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
0: කලර්ස් ගුණ පිළිකෑම
4: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ලංකාවේ අපේ කිරිබත් සහ පොල් රොටි වලට චීනයේදී රිදී පදක්කම කම්බෙලාලු. මේක තරගයක් තමයි තිබිලා තියෙන්නේ. මේ සූප වේදින් සඳහා වූ තරගයක් තමයි තිබිලා තියෙන්නේ චීනයේදී. ජය වේවා නේද?
4: කොහොමද ඉතින් කිරිබත් කියලා කියන්නේ ලංකාවේ අපිට අනන්‍ය වෙච්ච කෑමක් නේද? අපි හරිම ආසාවෙන් කන සතුටෙදිත් කන දුකෙදිත් කන දෙයක් තමයි කිරිබත් කියලා කියන්නේ සාමාන්‍යයෙන්.
5: සතුටේදී දුකේදී ඡන්දේදී නේද?
4: ඔක්කොගෙදම ඉන්නේ කිරිබත් ළඟ අපේ.
5: දැන් ඉතින් පොල් රොටි මිල වැඩි කරන්න පාදින් නේද? ජාත්‍යන්තර සම්මාන හම්බුණා කියලා. පොල් රොටි හොඳේම
4: පොල්
5: රොටි නෙමෙයි.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio. මගේ හද මගේ රට. Supreme Request Friday.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ හැමදේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: ලෝකය තවත් දවසකට අවදි වුණා ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: අයිබර්ස් උදෑසනක වල උදෑසන හතර.
3: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ හතට.
3: The welcome show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
2: මෙල්ටෝල් හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලයේ නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලයේ නොරදෙනසේ කපටා කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: Supreme Radio.
5: Supreme Radio.
3: Supreme Radio.
5: Wagi yanda. Wagi rata.

0: Request Friday.
1: Geetaya Vindina Maha.
0: Supreme Request Friday.
2: හවස දනයි වෙනට දෙෙස් හයයි දැම් වෙලාව ඉක්මනට යනවා අයමස් සරයක් මම ටිට්ටොක් ලයිව එක පැත්තට එපති යාලෝ කට්ටිව එකතු කර ගන්න ඕනේ ඊළඟ සිදුවට. නිලෝ ඉන්නවා, විශ්ව ඉන්නවා, ශ්‍රන්ද සේකර ඉන්නවා, ඒ වගේම අකිල නුවන් ඉන්නවා, අපේ ගයත් වයි ඉන්නවා. මං හිතන්නේ ජපන් වලින් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. දොහ කටාව වලින් හම්සා ඉන්නවා, නොයවත් එකතු කර ගන්නවා ඊළඟ සිදුවට. එත් එක්කම මහරගමින් ප්‍රේසියලි ඉන්නවා, ඒ වගේම සනනි ඩයස් ඉන්නවා. සලින් ඇසී ඔන්න ශලිනී දෙන්නම ඉන්න මේ කට්ටියව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ගුවනි නේද නම ඔයාගේ? ගුවනි ගයක් මලස්සන නමක් ගුවනි. හරි, ඊට පස්සේ මම යනවා කොහෙටද? රික්වෙස්ට් එකකට තමයි යන ලෑස්ති වෙන්නේ. නිලෝ ඩුබයි වලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මට හයි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. හයි කුමාරී ඉන්නවා. කුමාරී ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. හරි, එහෙනම් මේ විදිහට අපේ යාළුවෝ සෙට් එක එකතු කරගෙන අපි යනවා ස්පෙෂල් රික්වෙස්ට් එකකට. මේ රික්වෙස්ට් එක අපිට ආවේ හිනදු මේ සාෂ්කින්. හවස 3:37 දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
3: හෆනින් ඒවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
6: back to back සින්දු අහන්න
7: let's go
8: every weekday at 4 p.m. in Port Town with Ashi Ali
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි දැනි දැනෙනවා.
11: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
9: සතියේ දිනවල රාත්‍රී 7ට
12: අනුග්‍රහය
13: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථාවක් ලක්ම දෙන කොටු දෙකට

0: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ. 89.1 89.3

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: හවස 3යි විනාඩි 54යි දැන් වෙලාව. යන්න වෙලාව අවිල්ලයි තියෙන්නේ. ඉතින් ආශිය අවිල්ලා ඉන්නේ මේ පැත්තට. ගෙන් එන්නම්. මම ඉතින් අද ගියාට ආයමස් රැයක් යනවා ඉරිදට. ලැස්තලයි නා. ඔයගේ එන්ඩ්ලස් වීකෙන්ඩ් එක මාත් එක්ක ගත කරන්න. ගෙන් එන්නම්. සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. මන් දිමේෂා.

0: මාත් නුඹ මැනිකා හවස හතරයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

සුප්‍රීම් රික්වස් ෆ්‍රයිඩේ අද සිකුරාදා ජූලි මාස 3 වෙනිදා ඔන්න අද වාඩි පුළුවන් සින්දු ඉල්ලන්න රයිට් මං ඉන්නවා මේ පැත්තේ අවස 7 වෙනකන් වාඩි පුළුවන් මැසේජ් කරලා සින්දු ඉල්ලන්න එහෙම නැත්නම් වාඩි පුළුවන් කෝල් කරලා සින්දු ඉල්ලන්න ඒසෙත් නැත්නම් වාඩි පුළුවන් කම තියනවා යන්න TikTok live එකට මේ වෙලාවේ කට්ටිය ගොඩාක් ඉන්නවා සින්දු ගොඩාක් ඉල්ලනවා කට්ටිය අනිවාර්යයෙන්ම දෙන්නම් සින්දු දෙන්නම් දෙන්න පුළුවන් සින්දු ඔක්කොම දෙන්නම් අනිවාර්යයෙන්ම දෙනවා ඉතින් යන්න සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එක පැත්තට ගිහලා ලයිව් එකට එන්න කියලා මතක් කරනවා WhatsApp නම්බර් එක සුපුරුදු විදිහට තියෙනවා වෙනසක් නැතුව 0718893893 ඒ විතරක් නෙවෙයි හොට්ලයින් එක තියෙනවා 0112512510 කෝල් එකක් දෙන්න වැඩි කතා නැහැ අඩු කතා වැඩි සින්දු ඔයාගේ කැමැත්ත තමයි අද දවසේ අපි දෙන්නේ රයිට් මෙහෙම පටන් ගමු අද හවස 4:00 වෙනාඩි 3යි මං ආශි මේ සුප්‍රීම් රේඩියෝ බ්‍රේක්ෆාස්

0: බලාමතක්කන්න හව සහතරය විනාඩි 15යි.
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුනේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ. හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: Sri Lanka's number 1 chart show.
3: Number 20.
2: Number 10.
3: Inga sunga padda kohe yanne.
2: Number 5. Number 1.
4: Saturday weekend එක happening කරගන්න.
0: ඉතා වෙලාතුරේ ජනප්‍රිය සින්දු එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
4: Supreme Radio. Supreme Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සංචාරයක්.
4: Travel with Supreme.
0: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

0: වෙලාවව සහතරයි විනාඩි 30යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012 සමුරුබලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0 7 8 6 18 22
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: ලොව හොඳම දූපත් ගමනාන්තයේ විදිහට ලංකාව නම් කරලා
6: තියෙනවා.
5: අපි එක නිපු හොඳේ
6: ආඩම්බර.
5: අපි එක. අප්පුඩියක් ගහලා තින්නේ සතුර සමරන්න ඕන වෙලාවක්. කිරිබත් කෑල්ලකුත් කන්න ඕන පුළුවන් නේද? තාමත් කියනවනම් ලංකාවේ සංචාර කර්මාන්තය දිනු කරන්න තාමත් වැඩපිළිවෙලක් හරියට නැහැ කියලා. ඉතින් අපිට දුකයි නේද ඒක.
6: ඒකනේ.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
8: ඩෙංගු රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිත කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

ඔබ නැති මා ජීවිතයේ තනිවී අනේ නෑ මංඉන්න ඔයාට කවුරු නැතුනත් මංඉන්න පැටිය ඔහම තමයි කියන්නේ කට්ටිය අන්තිමට හිටපු තැන් හොයාගන්නත් නැත හරි අද රික්වස් ෆ්‍රයිඩේ කතා නැති නිසා මම යනවා TikTok live එක පැත්තට කට්ටිය ගොඩාක් ඉන්නවා අද දවසේ මට පළවෙනි කමෙන්ට් එක දැම්මේ අපේ ශාරක ෆ්‍රෙන්ඩ් වෙල්ලුවා ඉන්දික ලේනගේගේ සරා සඳ පවා මං සින්දුව දුන්නා ඉතින් ඊට පස්සේ අපෝප හීනෙන්වත් පේන්න එපා කියලා පූර්ණිමා කියනවා පූර්ණිමා රුවිනවත් එක්ක ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා හරිද ඒ වගේම ශලිනිය ඉන්නවා සීරෝ පේන්න ඉන්නවා හඳුනාගත්තොත් ඔබ මා කියලා කියනවා මම නම් අඳුරන්නේ නැහැ ඔයාව කොහොම කියලා අඳුරන්නේ ඉතින් the next song for Veronica she's from South Africa එයාට ඕනේ හින්දි සින්දුවක් කියලා කිව්වා ඇත්තටම එයාට සිංහල තේරෙන්නේ නැහැ උනාට එයා අපේ channel එක හැමදාම බලාගෙන ඉන්නවා එයා එන්ජොයි කරන මියුසික් එක. ඒ නිසා අපි එයාට අනිවාර්යයෙන්ම හොඳට හින්දි සින්දු දන්නවා. ඒ නිසා එයාට හින්දි සින්දුවක් ඩෙඩිකේට් කරන්න හිතුණා මට Veronica this is for you. Next song for you, right? එතකොට තව කවුද ඉන්නේ? අම්මෝ ඉතින් කටිය ගොඩක් ඉන්නවා රම්‍ය කුවේට් ආව ගොඩාක් ආදරෙන් ඉවත් කරගන්නවා කුවේට් වලින් ඒ වගේම රෝමා ඉන්නවා රෝමවත් ආදරෙන් මතක් කරන්න ඕනේ අපේ දේශාන ඔයාවත් ඔය ඉලප සින්දුවම දුන්නා තුවාන් සභාව ඔයාව ආදරෙන් එකතු කරගන්නවා සුපුරුදු විදිහට ඔයාව බලාගෙන අහගෙන ඉන්නවා කියලා මම දන්නවා ඊට පස්සේ අපේ අංජුනි ඉල්ලුවා සින්දුවක් මරිසෙල් ගුණතිලකගේ මම ඒ සින්දුවක් දුන්නා ඊළඟට අපේ භාග්‍යා ඉන්නවා භාග්‍යවත් ආදරෙන් මතක් කරනවා අද සාෂ් නෑ සාෂ් කොහේ හරි ගිහිල්ලාද කොහෙද හොර ගමනක් ගිහිල්ලාද කොහෙද මේ ළමයා හලිද සජීව ආව එකතු කරගන්න ආදරෙන් ශලිනි මං කිව්ව නේද පැටියෝ ආව හරි ඔයාවත් එකතු කරගත්තා භාග්‍යව කිව්වා මම හුන් නැද්ද භාග්‍යට දෙනවා මම අද ජයශ්‍රී ලගේ සින්දුව මොකද භාග්‍ය ආසයි ජයශ්‍රී ලගේ සින්දුව වල මේ සින්දුවෙන් පස්සේ අපි යන්නේ භාග්‍යට ජයශ්‍රී ලගේ සින්දුව දෙන්න දැන් අපි හමු හින්දි සින්දුව හවස 4:00 වෙනාඩි 37

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනට තහනය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝචි ගන්න.
2: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි වෝනංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුත.
3: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා, අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
2: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කපේ.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළඹෙන් බලේ කොතනක් ඇහේ

0: Request Friday. கீதையவின் தினமா Supreme Request Friday.
1: Supreme Request Friday. හවස 5 විනාඩි 3යි දෙවෙනි පැයට ආවම මෝ වෙලාව යන වේගය ඔගල හිතුව නේද මම සින්දු ටික දාලා ගියා කියලා නිකන් DJ එකක් ගහනවා එක දිගට සින්දු හැනකොට. ඔයා නම් හිටියත් මොකෝ නැතත් මොකෝ කතා කරන්නේ තු සින්දු ටික දෙනවා නම් එච්චරයිනේ වෙන්න ඕනේ නේද අනේ. හරි. සන්තෝසයි නම් එච්චරයි වෙන්න ඕනේ. කේ උනාට කමන්න එහෙම බෑ මට වෙලාව කියන්න තියෙනවා. මම මෙතන ඉන්නවා කියලා හෙඩ් ඔෆිස් එකට පෙන්නන්න තියෙනවා. මං කතා කරන්න ඕනේ හරිද? රයිට් මම හර්ෂණ ප්‍රභාතෝව මතක් කරනවා. ඒ වගේම කල්ප ඉන්නව පුබුදු ඉන්නව MJ බොන්ජෝර් කියනවා ඇවිල්ලා මට. MJ ආවත් මතක් කරන්න ඕනේ. මදු ඉන්නව. ඒ වගේම ප්‍රසංග ඉන්නව කොරියා වලින් සඳු ඉන්නව. ඒ වගේම දනා දමිත් අයියා එතකොට උසා නිම්සාඩා. ඒ වගේම ෂාර්ක ෆ්‍රෙන්ඩ් එන්ඩුවත් මේ පැයදි මම මුලින්ම එකතු කරගන්නවා. පූර්ණිමා ආදරණීය රුවිනත් එක්ක එකතු කරගන්න. බූනලි සීතල පින්න නම් වැඩක් නැහැ. දැන් රස්නේ කියලා කියන එකත් ඇත්ත තමයි නේද? වැඩක් නැහැ. ඒ උනාට සීතල පින්න තමයි ඊළඟට අහන්න වෙන්නේ තරිඳු. කමක් නැහැනේ. මදු ඉන්නවා පෙම්බර මදු. එයාට මං කියන්නේ පෙම්බර මදු කියලා. අපේ මදු එකතු කරගන්නවා. ඩ්‍රින්ක් වලින් වඩත් පුළුවන් 0818093 WhatsApp message එකක් දාන්න. එහෙම නැත්නම් Supreme Radio TikTok fan page එකට ගියා live එකට ඇවිල්ලා සින්දු ඉල්ලන්න පුළුවන්. කොළඹට වහිනවලු. එතකොට මං කොළඹ නෙමෙයි දින්නේ. ආවට පේන්නේ නැහැ නේලි. ඒ නිසා හිතන්න සින්දු එකේ කරා. හවස 5 විනාඩි 4යි. ඔයා බම්බල පිටේ කොළඹ දෙමේ

0: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
0: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙරි
1: හිතට ශක්තිය
0: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
1: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
0: කලර්ස් අකුණ පිළිකෑම
4: කියාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The Welcome Show.
0: I work for the Sakavala Udaysana Hatta.
5: Supreme Radio, The Welcome Show.
1: Satya Davas Pahema, Uday Hatata.
5: The Welcome Show.
0: Anugrahaya.
6: Vartha Pita Vartha, Tabane Koti Ate, NLV Tanadita Hane, Luturaiye, Rupyal Koti, Dahatuna, Name Ate, Ikma U, Devanta, Supirite Agalabadimin, Rate Sangvardhaneta, Devanta, Shaktiak Pemin, Obat Tinava, Ratat Tinavana, Jatiya Mahatana, Sampata, Tanadita Hane, Viladikin, Obat Koti Tutiakuan.
7: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

මම තවයි ඉවතට යන්න වෙලා තියෙනවා. පාය විසේකයි වෙලාව තාම. අන්න ම යන ටික්ටොක් ලයිව් එක වැද්දට මැසේජ් කරලා තියෙන කට්ටිය නෙමෙයි කෝල් කරපු එක්කෙනෙක් එකතු කරගන්න ඕනේ මුලින්ම. යාව අමතකුනොත් එම හරි නෑ. එයා කාලෙකට පස්සේ මාව මට කෝල් කරේ. ඒ තමයි අපේ උබේනන්ද නිලමේ වට්ටප්පල පිළිම තලාවේ සිටවා වහගෙන ඉන්නවා සද්දටම. තැන්ක්යූ සෝ මච්. ගොඩක් කාලෙකින් මට කතා කරාට. ඒ වගේම අවිෂ්කර රත්නායක ඔයාවත් එක තුරගන්නවා. දිනුත් අබිලාෂ ඔයාව ආර් චෝලන් ඉන්නවද මන් දන්නේ නැහැ ඔයාලා ඉවිකේ. තැන්ක් යූ සෝ මච් ඔයාවත් එකතු කරගන්නවා. DND ඔයාව අනුරාධ විජය සමවන්න අනුරාධ ධර්මරත්න ඔයාවත් එකතු කරගන්නවා. භාග්‍ය ඉන්නවා දමිතයි ඔයාවත් එකතු කරගන්නවා. දැන් ආයි මදු ඉන්නවා ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම මම එනවා අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. රන්දික මදු ලක්ෂාන් අසංක මේ කට්ටිය අහගෙන ඉන්නවා කියලා තියෙනවා රයිට්. අහගෙන නම් හිටියේ දැන් කියන එක තැන්ක් යූ කියලා එවන්න ඕනේ. හරිද මැසේජ් එක එවන්න කවුද කියලා මට මැසේජ් එකක් දාන්න ඕනි. වෙරොනිකා ඔයාවත් එකතු කරගන්නවා. ශාරක ඔයාවත් එකතු කරගන්නවා. මේ පැයේ හින්දි සින්දු අහන්නයි ලෑස්ති වෙන්නේ. තුවන් සබාරවත් එකතු කරගෙන අපි යනවා සින්දු අහන්න. අඩු කතා වැඩි සින්දු අද.

0: ද වෙලාබාව සුපහය වෙනට තිස්සකයි.
1: දශක පහක් පුර අපිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටේන සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ග නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739188
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ලොව හොඳම දූපත් ගමනාන්තයේ විදිහට ලංකාව නම් කරලා
8: තියෙනවා.
7: අපි එක නිපු හොඳේ ආඩම්බර. අපි එක. අප්පුඩියක් ගහලා තින්නේ සතුර සමරන්න ඕන වෙලාවක්. කිරිබත් කෑල්ලකුත් කන්න ඕන පුළුවන් නේද? තාමත් කියනවනම් ලංකාවේ සංචාර කර්මාන්තය දියුණු කරන්න තාමත් වැඩපිළිවෙලක් හරියට නැහැ කියලා. ඉතින් අපිට දුකයි නේද?
8: ඒකනේ.
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
11: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

පැත්තට හඳ වගේ තමයි අපිත් ඉතින්. කොහෙද ඉතින් කවුරු පිළිගන්නේ අපි කියන ඒවා? තාමර ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. තාමර මම අද තමයි මුලින්ම දැක්කේ ලයිව් එකේ. තාමර ශාලිනී ඉන්නවා වැලිමඩින්. හරි, ඔයාව එකතු කරගත්තා. චමින්ද ඉන්නවා කතරගමින්. හරි, රයිට්, මට කෝල් කර අපේ ධම්මික මාලා සඳනායක සඳ ලංකාව මගේ ආදරෙන් එකතු කරගන්නවා පානදුරේ. ඒ වගේ මදුරිකා වීරක්කොඩි ඔයාව ආදරෙන් මතක් කරන්න ඕනේ. දමයන්ති ඔයත් ඉන්නවා නේද පැටියෝ? හරි, ඔයාවත් එකතු කරගන්න. අපි සාමාන්‍ය එකතු කරගත්තාම තැන්ක් යූ කියලාවත් දාන්න ඕනේ. ඉතින් නැත්නම් අපි ටිකක් මොටිවේට් වෙන්නේ නැහැ, අපි ඩිමොටිවේට් වෙනවා. ජගත් මට කවියක් දුන්නා. ජගත්ගේ කවිය කියන්නයි හදන්නේ. ඔන්න මොකද්ද තරිඳු කියනවා? ඔයා උනාට දුකෙන් මොකද්ද මන් දන්නේ, මට තේරෙන්නේ නැහැ කියන එක ඉන්නේ මේ කමෙන්ට් එකේ පස්සේ කියව ගන්නම්. ඊට කලින් මම ජගත්ගේ කවිය කියවන්න ඕනි. සින්දු වැස්සකුත් අරගෙන සුදු කෙල්ලෙක් ඇවිත් ඉන්නේ. ඔය ලස්සන හඳහන්න තමයි අපිත් බලන් ඉන්නේ. හවස්වරුව ඔයා හින්ද ෆුල් ජොලියෙන් ගෙවිලා යන්නේ. ආචි, ඔබයි කලා ලෝකේ අපේ එකම රැජින වෙන්නේ. ඕහෝ, වා, thank you so much. Right, okay. හැමදාම අපි යන්න හදන්නේ සින්දු අහන්න. පොඩක් ඉන්න. මෙන්න සින්දුව. This is all about myself.

0: හවස පහයි විනාඩි 45යි දැන්.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
4: Travel with Supreme
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
8: සුවඳ දැනි දැනි දැනෙනවා.
4: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
0: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
10: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
11: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
10: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
12: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
13: සුප්‍රීම් මියුසික් සන්දේ.
12: ඉනිදා උදේ 9ට.
11: ඉගෙනන සර්.
0: රයිට් හෙවන හවස පහ විනාඩි 48යි යන්නයි හදන්න එළඹෙන සතියන්තේ ජය වෙන්න සුබ වෙන්න ෆිට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් සුබ සතියන්තයක් සුබ රාත්‍රියක්. මම ශීමා වහගෙන හිටපු ඔයාට TikTok live එකේ හිටපු ඔයාට බොහොම ස්තුතියි. සඳුදා හවස 4ට හම්බ වෙන්න.

0: සුබසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ හසේ පොළොවෙ බලේ කොටන ඇහේ සුප්‍රීම් රේඩියෝ.

0: සමුරුපලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7.6.18.22 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burn සුබදාසනක බල උදෑසන හන.
1: Supreme Radio the welcome show.
0: සතියේ දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: Meltol හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,00,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
1: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් 8,36,00,000ක් හම්බුණා. මේ ඇතරම මේ ලොතරැයි මණ්ඩලයට බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15 ගන්නවා. ඉතින් මට කවදාද ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දැන් ඉඳගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳ. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ ජීවිතවල යොදා ගන්න පුළුවන්. ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තටම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටික ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටික නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ බේවත්ව ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචී ගන්න.
2: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: ලොව හොඳම දූපත් ගමනාන්තයේ විදිහට ලංකාව නම් කරලා
5: තියෙනවා.
4: අපි එක නිපු හොඳේ ආඩම්බර අපි එක අප්පුඩියක් ගහලා තින්නේ සතුර සමරන්න ඕන වෙලාවක් කිරිබත් කෑල්ලකුත් කන්න ඕන පුළුවන් නේද? තාමත් කියනවා නම් ලංකාවේ සංචාර කර්මාන්තය දියුණු කරන්න තාමත් වැඩපිළිවෙලක් හරියට නැහැ කියලා. ඉතින් අපිට දුකයි නේද ඒක.
5: ඒකනේ.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
6: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
4: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
7: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
8: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන බම් මියුසික් වයිබ් එක.
3: සුප්‍රීම් මියුසික් සන්දේ
8: ඉනිදා උදේ 9ට.
7: ගින්න සර්.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
10: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: Sri Lanka's number 1 chart show.
3: Number 20.
2: Number 10.
3: Number 5.
2: Number 1.
4: Saturday weekend එක happening කරගන්න.
5: එතන බලාතුර ජනප්‍රිය සින්දු එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
4: Supreme Radio. Super Hits 20 with Hasita.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ with Nimesha.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
9: එන්න.

සඳුදා හවස 4ට. ගින් එන්න සුබ රාත්‍රියක්, සුබ සත්‍යන්තයක් මං ආශි.

0: Supreme Radio.
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවේ බලේ කොතන ඇහේ

0: ජයග්‍රහය
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරි තියාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒකව කස්සරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එක කරාට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් తీවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
8: කලර්ස් කුණ පිළිකෑම
9: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
8: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: ලොව හොඳම දූපත් ගමනාන්තයේ විදිහට ලංකාව නම් කරලා තියෙනවා. අපි එක නිපුහ හොඳේ ආඩම්බර අපි එක අප්පුඩියක් ගහලා තින්නේ සතුර සමරන්න ඕන වෙලාව කිරිබත් කෑල්ලකුත් කන්න ඕන පුළුවන් නේද? තාමත් කියනවනම් ලංකාවේ සංචාර කර්මාන්තය දිනු කරන්න තාමත් වැඩපිළිවෙලක් හරියට නැහැ කියලා. ඉතින් අපිට දුකයි නේද ඒක.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
11: 89.1 89.3 Supreme Radio.

0: Supreme Radio.
1: බියදම් කියන දේවල් අපිට නිරන්තරයෙන්ම ජීවිතේ තියෙනවනේ. හැම දවසකම බියදම් කියන දේවල් අපේ ජීවිතේට එකතු වෙන එක තමයි වෙන්නේ.
2: අනිවාර්යයෙන්ම.
1: බියදම් නැති වෙන්නේ නැහැ. බියදම් ඇති වෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ.
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් අද බියදමට ගැළපෙනම කෙනෙක් ඉන්නවා. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. මේ අද සම්පත හරි විශේෂයි. මහජන සම්පත තුලින් තමයි මේ අද සම්පත කියන එක බිහි වෙන්නේ. මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ලොතරැයි පතේ ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න මේ අවස්ථාවත් ඔයාට දීලා තියෙනවා. මහජන සම්පත විතරක් අරගෙන නෙමෙයි, ඒ තුලිමුත් ඔයාට ජයග්‍රහකයෙක් වෙන්න හැකියාවක් ඔන්න සලසලා දීලා තියෙනවා. ඉතින් මේ මතක් කිරීම ත්‍යාග රටාව ගැන ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
2: ඔව්, ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි ඔයා දිනා ගන්නකොට අනිකුත් සෙසු තෑගත් එක්ක අද සම්පත ලොතරැයි පත හරහා ඔබට ඔන්න තෑගි දිනා ගන්න පුළුවන් කියන කාරණාව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් එක ලොතරැයි පතක් අරගෙන මේ විදිහේ වාසි දෙනවා කියලා කියන්නේ ඉතින් එහෙම දෙන එකම තැන ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැය ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න, වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාත් වාසනාවන්තයෙක් වෙන්න කියලා තමයි සුප්‍රීම් රේඩියෝ අපි ඔයාට මතක් කරන්නේ. මතක තියාගන්න, ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ඔයාගේ ළඟට අරගෙන එන්න වෙන කවුරුත් නෙවෙයි, ඒ ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි.

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணையின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர் தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சல் அசல ஓப்பனிங் ப்ரொடக்ஷன் வெதின் அமதன்ன பிந்து ஐகை கைதிகை ஹத்சிய திஸ்னவியை ஏகசிய சுவட
1: நோக்கிய தவத்தவசகட அவதியுனா லக்ஷ கானக வதுர கேதல் ரத்வென்ன படங்கத்தா உதேட் ஹதப்பு தேகோப்ப எக்க உகுரட ஹிஸ்ஸுனா කලබලෙන් හැමදේම පටන්ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටවුණා.
2: The Welcome Show.
3: අයිබර්න් සුබෝදසනක වල උදෑසන හන.
2: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
2: The Welcome Show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
7: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
8: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙන සේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
8: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
10: FIFA World Cup 2026 තරඟ විස්තර
11: ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන 2026 FIFA ලෝක ගොස්ලාන පිටියේ දෙවන වටේ තවත් අතිශය තීරණාත්මක මහා සටන් ත්‍රිත්වයක් අද පෙරවරුවේ නිමාවටපත් වුණා. අද තරඟ සහ හෙට පැවැත්වෙන තරඟ වෙතයි මේ අවධානය. පළමුවෙන්ම අද අලුයම ලොස් ඇන්ජලිස් පිටියේදී දැවන්ත ගෝල ආක්‍රමණයක නිරත වූ ප්‍රබල ස්පාඤ්ඤ ඔස්ට්‍රියාව සම්පූර්ණයෙන්ම අඩපණ කරමින් ගෝල 3ට බිඳුවක් ලෙස අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කළා. මේ අතර අද අලුයම මුළු මහත් ලෝකයේම අවධානය දිනාගත් සුවිශේෂීම ගැටුම වාර්තා වූයේ ටොරොන්ටෝ පිටියෙන්. ඒ පාපන්දු ලෝකයේ ප්‍රබලතම සගයන් වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලූකා මොඩ්රිච් මුහුණට මුහුණලා හමු වූ සරණක් නිසාවෙන්. එහිදී ක්‍රොයේෂියානු ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම බිඳ දැමූ පුතුගාලය ගෝල 2-1 ලෙස ප්‍රවේගකාරී ජයක් අත්කරගත්තා. පාපන්දු විචාරකින්ගේ මතය අනුව වයස අවුරුදු 42ක් වන පෘතුගාල නායක රොනාල්ඩෝ සහ වයස අවුරුදු 40ක් වන ක්‍රොයේෂියානු නායක මොඩ්රිච් ජාත්‍යන්තර පිටියේ එකට දකින අවසාන මහා ලෝක කුසලාන තරගය මෙයවිය හැකි වූ නිසා මෙම සටනට පැවතියේ ඉහළ ආකර්ෂණයක්. එමෙන්ම වැංකූවර් පිටියේදී ඇල්ජීරියාවට එරෙහිව අනසක පැතිරූ ස්විට්සර්ලන්තයේද ගෝල 2-0 විශිෂ්ට ජයක් වාර්තා කරමින් 16 දිනාගේ වටය වෙත තේජාන්විතව ප්‍රවේශ වුණා. මේ සුවිශේෂී ප්‍රතිඵලත් සමග ලෝක ගොසලාන පිටියේ උණුසුම තවදුරටත් ඉහළ නැංවෙමින් අද රාත්‍රියේ සහ හෙට ඒ කියන්නේ ජූලි මාස 4 සෙනසුරාදා දිනයේදී තවත් මහා සටන් 4ක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. ඒ අනුව අද රාත්‍රී 11:30 ඩලස් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාව සහ ඊජිප්තුව මුහුණට මුහුණලා තරඟ වදිනු ලබනවා. හෙට අලුයම 3:30 මියාමි පිටියේදී ලෝක පූජිත ලියෝනල් මෙසීගේ ආජන්ටිනාව හමුවේ කැබෝ වර්ඩේ කණ්ඩායම පිටියට පිවිසෙන අතර හෙට උදෑසන 7ට කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී කොලොම්බියාව සහ ගානාව අතර මහා සටන ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම හෙට දිනයේ විශේෂිතම සහ සුවිශේෂීම පෙරළිය සනිටුහන් වන්නේ රාත්‍රී 10:30. එහිදී සමස්ත ලෝක කුසලාන තරඟාවලියේ ඊළඟ සුපිරි වටය වන රවුන්ඩ් ඔෆ් 16 හෙවත් 16 දෙනාගේ වටය ආරම්භ වනවා. එහි මංගල මහා සටන සංකේතවත් කරමින් හූස්ටන් ක්‍රීඩාංගණයේදී සත්කාරක කැනඩාව සහ අප්‍රිකානු සිංහයින් වන මොරොක්කෝව කරටකර මහා සටනකට පිවිසීමට නියමිතයි.
8: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
9: 89.1 89.3
2: Supreme Radio.

0: අපිට ඉතින් ජීවිතේ නිදහසේ ගත කරන්න නම් අපේ ජීවිතේ ප්‍රශ්න නැති වෙන්න ඕනේ මනිෂා.
1: අනිවාර්යයෙන්ම.
0: දැන් මේ ප්‍රශ්න තියෙනවා කියන්නේ අපිට ගොඩාක් ඇත්තටම මේ ජීවිතේ පවත්වාගෙන යද්දි මේ නිදහස කියන එක නැති වෙනවනේ ප්‍රශ්න තිබුණොත්. දැන් මේ ප්‍රශ්නවල වැඩි හරියක් තියෙන්නේ අපේ හීන හැබෑ කරගන්න තියෙන ප්‍රශ්න. ඒකට ගොඩාක් බලපානවා මේ සල්ලි කියන දේ. කොහොමද අපිට නිදානයක් ලැබුණොත් නේද?
1: නිදානයක් ලැබුණොත් නම් මට විතරක් ඔයාලට විතරක් නෙවෙයි අපි හැමෝටම අපේ හීන එකින් එක හැබෑ කරගන්න පුළුවන්.
0: අනිවාර්යෙන්. මේ කියන්නේ රුපියල් 40කට ඔයාලට ළඟා කරගන්න පුළුවන් නිදානයක් ගැන, නීති අනුකූල නිදානයක් ගැන. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානයේ ලොතරැයිය ඔබේ ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන හොන්න ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබ ජයග්‍රහකයෙකු කරලා හමාරයි කියන කාරණාව කියන්න ඕනේ. ධන නිදානයේ ලොතරැයි අලවිය තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කඳ උඩරටින් බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ඔහුට හිමි කර දෙමි.
1: ඔව්, ඒ වගේම තමයි දැන් දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට යම්කිසි කෙනෙක් දායකත්වය ලබා දෙනවා කියලා කියන්නේ හසිත ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් ඒ වැඩේ හරියටම මේ තාක් දුරකට කරගෙන යන එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් සතිය දින 7ම දිනුම් මතින ධන නිධාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඉතින් අපි නොදන්නව වුණාට අපිත් ඔන්න අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීලා තියෙනවා. එහෙමනම් ඉතින් තවත් බලබල ඉන්නේ නැතුව දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔබත් කෝටිපතියෙකු විසිලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම්ම දින සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න කියන දේ මතක් කරනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානයවත් මිලදී අරගෙන අර කිව්වපු විදිහටම ඔයාගේ කෝටිපති හීන හැම එකක්ම එකින් එක සඵල කරගන්න කියන දේ මතක් කරගන්න ගමන් තවත් එක දෙයක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාමත් ඔයාගේ ළඟට එන එකම කෙනා ජාතික ලොතරැයි මණ්ඩලයයි.

0: නවයයි එකෙන් 89යි 3න් සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි ලාෝචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනසූ තේරසය ඔබත් අතම ලාෝචි ගන්න
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා ඔව් කෙනෙක් මේ පැත්තට එනවා අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා හා අයිබෝ නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ
3: අනිත් අය කරන එකම තමාපුට
2: හරි තව කෙනෙක් එනවා අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ
4: අයියෝ අයියා අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්
7: ලොව සුන්දරතුළු පාරාදීසේ
1: මන බැඳුළු ඇසේ නොගැටුළු තැන් සොයා උතුම යමු සච්චාරයක්
7: Travel with Supreme
1: සතිය දවස් පහේම
8: The Welcome Show අහන්න
9: 89.1 89.3 Supreme Radio

0: දැන් වෙලාව රාත්‍රිය 8යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
3: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
5: ලොව හොඳම දූපත් ගමනාන්තයේ විදිහට ලංකාව නම් කරලා
1: තියෙනවා.
5: අපි එක නිපු හොඳේ ආඩම්බර. අපි එක. අප්පුඩියක් ගහලා තින්නේ සතුර සමරන්න ඕන වෙලාවක්. කිරිබත් කෑල්ලකුත් කන්න ඕන පුළුවන් නේද? තාමත් කියනවනම් ලංකාවේ සංචාර කර්මාන්තය දිනු කරන්න තාමත් වැඩපිළිවෙලක් හරියට නැහැ කියලා. ඉතින් අපිට දුකයි නේද ඒක.
1: ඒකනේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. Supreme Radio.

0: night supreme radio
1: mahajanayage sampata කියපු ගමම්ම අපිට මතක් වෙන්නේ මහජන සම්පතයි.
2: මට නිකන් රජ කෙනෙකුත් මතක් වෙනවා. නේද? අපි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම ලොතරැල්ලෝ රජ කිව්ල මොකද්ද කිව්වම? එයා කියන්නේ රජ කෙනා මෙන්න මෙයා කියලා. ඒ තමයි මහජන සම්පත නේද?
1: අනිවාර්යම අනිවාර්යම මහජන සම්පත කියන්නේ තහසිත එක්තරා විදිහේ රජෙක් තමයි ඉතින්. ඉතින් මේ රජාගෙන් බිහි වෙච්ච තව සම්පතක් ඉන්නවා. ඒ තමයි අද සම්පත ලොතරැය කියලා කියන්නේ. අපි අනිවාර්යව මතක් කරන්න ඕනේ මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නාලාද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රාහකෙන් තෝරා ගන්න ලබනවා. ඉතින් මේක තමයි අද සම්පත ලොතරැයේ තියෙන විශේෂත්වය. දැන් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000 මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000 මුදල් තෑගිත් වුණ අද සම්පත ලොතරැය හරහා ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා.
2: ඒ විතරක් නෙවෙයි අවසාන අංක 3 ගැළපීමෙමුත් ඔයාට රුපියල් 4,000 මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයිපත් හරහා ඔයාට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කරන්නේ ඔයාගේ අද වියදමට ගැළපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඉතින් ආරාධනා කරනවා මේ ලොතරැය මිලදී අරගෙන වගේ හින හැබෑ කරගන්න කියලා. විශේෂයෙන් මතකෙ තියාගන්න මේ කාරණාව. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන්ම ඔයාලඟට අරගෙන ඉන්නේ වෙන ගෞරවත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන එක.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB ධනනිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයා මහන්සේ රාජසභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කෆේ විත් නිමේෂා.
9: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
10: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: Canada's number one chart show.
1: Number 20.
0: Number 10.
1: Hey! Number 5.
0: Number 1.
2: Saturday weekend එක happening කරගන්න.
3: එතන වෙලාතුර ජනප්‍රිය සින්දු එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
2: Supreme Radio. Super Hits 20 with Hasita.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අපරණ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වල පිළිකෑම
7: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
8: The welcome show.
3: I burn subodasana kavala udasana
8: hala. Supreme Radio the welcome show.
2: Satya davas pahema ude hatata.
8: The welcome show.
3: Anugrahaya.
9: Vartha pita vartha tabene koti ate NLB tanade dahane loturaiye rupiyal koti 13.9 ata ikma u devanta supiritya ag laba dibin rate sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane vela digena obat kotipatiye kuwan.
10: Meltol hisaratiya una sempratishyava angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
11: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
12: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
11: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
3: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
3: ඉනිදා උදේ 9ට.
12: ඊගෙන නම් සර්.
13: 89.1 89.3 Supreme Radio.

0: 89.1, 89.3, Supreme Radio.
1: Dream Night, Night.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනටි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දෙසින් බදීකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා, මම ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක 30ක් කරේනවා. යන අධිපතියාර මුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිටත් ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචනට ගෙනවා. ලේත් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේත් ෂොප් එක මගේ ව්‍යාපාර වැටලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නැගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැය මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්නේ කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව්, කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්නේ කියලා. හා හා. හයි බෝන් අංකල්, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්නේ කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey 7ට
8: The Welcome Show.
4: අනුග්‍රහය.
10: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ Back to back සිංදු අහන්න
4: Let's go
5: Every weekday at 4 PM, Import Town with Ashi Ali. Love Sundaratanu Paradise.
1: Mana Bendulu, Aseno Gettulu Tansoya. Uttuma Yamu Satcharyak.
5: Travel with Supreme.
1: Satya Davas Paheva.
6: The Welcome Show Ahana.
7: Dengu Marantikai. දැනුවත්වී වනකාලමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය කලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89යි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
3: ලොව හොඳම දූපත් ගමනාන්තයේ විදිහට ලංකාව නම් කරලා
4: තියෙනවා.
3: අපි එක නිපු හොඳේ
4: ආඩම්බර.
3: අපි එක. අප්පුඩියක් ගහලා තින්නේ සතුර සමරන්න ඕන වෙලාවක්. කිරිබත් කෑල්ලකුත් කන්න ඕන පුළුවන් නේද? තාමත් කියනවා නම් ලංකාවේ සංචාර කර්මාන්තය දිනු කරන්න තාමත් වැඩපිළිවෙලක් හරියට නැහැ කියලා. ඉතින් අපිට දුකයි නේද ඒක.
4: ඒකනේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
4: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
5: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
7: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ

Suna Viai Eka, Suna Viai Tuna. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

සුප්‍රීම් රේඩියෝ මේක

kisses. Kisses. Give kiss.

Asun Navi Ekran Asun Navi Tuna Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධානගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 89.3 Supreme Radio.